0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
1: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
0: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
1: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
0: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න අද උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක සරවෙලාම් පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
4: අපිත් ඉන්නනේ ලංකාවේ
5: මරදම් කඩවල.
3: මරදම් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි, ඒ අර අඹුරු කකා වතුර දුබි කොළඹ දුවන යකඩ යකා. ඒ මරදම් කඩවල යකඩ යා වෙනයි, කොළඹ දුවන යකඩ යකා වෙනයි.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
0: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 076 55 11.

0: الشمس أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: සුබ දෙසනක් දැන් වෙලාව දෙසන 6යි.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන් බලමු අධිකරණේ මොකද තියෙන්නේ කියලා.
2: මේ මුට්ටිය දාලා බැලිලක් තම කරන්න හදන්නේ.
3: මං දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
4: නීති ක්ෂේත්‍රය 100% මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
6: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
7: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බුනේ. අපේ ලෙඩාව කොහොමාරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0718132177.
11: මොකෝ මේ තරයි?
12: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
13: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
16: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: අවන්ස් ටිකෙන් ටික පේ.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඉන්දියන් සාගරයේ භූකම්පනයක් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බව තහවුරු වේ. වාහන ආනයනකරුවන්ගෙන් රජයට මැසිවිලි. ශිරන් බාසික් දිවයිනට ඉන්දු ශ්‍රී ලංකා ටෙස් ගැටුම අද සිට සියතේ.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
4: මම නම් හිතන්නේ නැහැ සර්.
2: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
2: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
8: අම්මේ මන් තමයි මේ සැරේ වැඩිම ලකුණු ගන්නේ.

0: නෑනෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
3: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඉන්දියන් සාගරයේ භූකම්පනයක් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බව තහවුරු වෙයි. වාහන ආනයනකරුවන්ගෙන් රජයට මැසිවිලි. ශිරාන් බාසික් දිවයිනට හෝමෝ සමුද්‍ර සන්ධිය අමරිකාවට පවරා ගැනීමේ සූදානමක්. ඉන්දු ශ්‍රී ලංකා ටෙස් ගැටුම අද සිට සියතෙන්.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Amathanna 01117866
1: ඉන්දුනීසියානු සාගරයේ භූචලනයක් සිදුව තිබෙනවා. ඒ රික්ටර් පරිමාණයක 7.7 ප්‍රබලත්වයෙන් යුතුවයි. ඉන්දුනීසියාවේ ෆ්ලොරන්ස් කලාපයේ හටගත් මෙම භූකම්පණයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ. සුනාමි තත්ත්වයක් පිළිබඳ කිසිදු අවධානමක් නොමැති බවද එම මධ්‍යස්ථානයේ දැනුම් දෙනු ලැබුවා. මුහුදුබඩ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ බිය නොවිය යුතු බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ. ඩුබායිදී අත්අඩංගුවටගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා දිවයිනට රැගෙන වෙත් තිබෙනවා. ඔහු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී 8:45 පමණ දිවයිනට රැගෙනු ලැබුවේ එය ඇරබියා ගුවන් සේවයේ 708 දරන ගුවන් යානයේ. ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි ශිරාන් බාසික් නැමැත්තා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 26 වනදායි. ඉරාන් අමරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙත පහර දීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ තබාගෙන සිටියදී එරට ආරක්ෂකාංශ විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා පැවැත්වීම හේතුවෙන් ඔහු අමරිකාවටද අවශ්‍ය කරන සිටින පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ශිරාන් බාසික් නැමැත්තා මෙරටට මත්ද්‍රව්‍ය සැපයීම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වුණා. වාහන ආනයන බදු මත රජය විසින් පනවා ඇති අධිපාරිය ලැබෙන දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමෙන් වාහන ආනයනකරුවන් දැඩි පීඩාවට පත්වන බව ශ්‍රී ලංකා ආනයනකරුවන්ගේ සංගමේ ලේකම් ප්‍රසාද් කුලතුංග පවසනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි ඔහු පැවසුවේ.
2: අධිභාරයක් වාහනවලට නැවත එකතු කරේ මේ ඩොලරය මත ඇතිවන පීඩනය සාමදක් සමනය කරගන්න කියලා තමයි ආණ්ඩුව ඒ වෙලේ ප්‍රකාශ කරේ. ඒක මාස 3ක කාලයක් සඳහා තමයි අධිභාරය පැනෙව්වේ කියලා රජ මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහත්තයා කිව්වා. ඉතින් එතනදී එතුමා ප්‍රකාශයක් කරා ජනතාවට වාහන මිලදී ගැනීම මාස 3කින් ප්‍රමාද කරන්න. ඒකත් අපි මාස 3ක් අවසානයේ මේ අධිභාරය මේ తాවකාලික අධිභාරය ඉවත් කරනවා කියලා. නමුත් අද ජනාධිපතිතුමාගේ අස්වැන්න යුතු මේ ගැසට් නිවේදනය නැවතත් දෙසැම්බර් 31 දක්වා මේ අධිභාරය තවදුරටත් පවත්වාගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ස්ථාදී අපි බලන් ඉන්නේ දැන් ජනතාවට තවත් මාස 3මාරක කාලයක් තමන්ගේ වාහනය මිලදී ගැනීම සඳහා කල් ඉන්නද එහෙම නැත්නම් ඇත්තටම මේ දිගින් දිගටම නැවත මේක තුන් මාසයක් දක්වා දික් කරනවාද කියලා පැහැදිලි ප්‍රකාශයක් කරා නම් මට හිතෙනවා ජනතාවගේ පැත්තෙන් ඒක බොහොම හොඳයි කියලා.
1: වාහන ආනයන බදු මත රජයේ විසින් අත දිනේ දක්වා පනවා තිබූ 50%ක අධිභාරය ලැබෙන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබෙනවා. යනුවාද දිනේ සිට දෙසැම්බර් මස 31 වන දින තෙක් වූ කාල සීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදුවනු ඇත. මුදල් අමාත්‍යාංශ නිවේදනය කළේ මෙම නියමය පසුගිය මැයි මස 15 වන දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් අදාළ නොවන බවයි. ජනවරමට පටහැනිව ආණ්ඩුවට කටයුතු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
3: ඇත්ත වශයෙන්ම ජනතාවගේ ජන වරම ලැබුණු පද්ධතියේ වෙනස වන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුළුල් ලෙස සංශෝධනය කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ ජනතාවට ලබා කිසිම ආකාරයක ඉසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කර පද්ධතියේ වෙනසට කිසිසේත්ම ජනවරමක් ලැබිලා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ පැසුවේ රජයේ වැඩපිළිවෙල අකර්මණ්‍ය වී ඇති බවයි.
4: කරගත්තේ වැඩේ අපරාධයක් අත්දැකීම් තියෙන මිනිස්සු හිටියනම් හොඳයි කියලා ජනාධිපතිවරයා හිතනවත් දන්නේ නැහැ. මේක එතුමාගේ දේශපාලන කියන. බෑ ඉතින් මේ රටේ රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, අධිකරණ පද්ධතිය වෙන්න පුළුවන්. ආයතන වල ක්‍රියාකලාපය සහ ආයතන වල පැවැත්ම සඳහා නොඑක් තීන්දුව తీරන ගත යුතුයි. ඒ වගේම තමයි මේ රටේ අධිකරණ ක්ෂේත්‍රය ගත්තම, නීති ක්ෂේත්‍රය ගත්තම පළපුරුද්දක් තියෙන, දැක්මක් තියෙන සහ විශාල පිරිසක් මේ ක්ෂේත්‍රය ඇතුළේ ඉන්නවා. තවම ජනාධිපතිවරයාට පුරප්පාඩු පුරව ගන්න බැරි නම්, ඉතින් කාලෙ දික් කරා කියලා පුරප්පාඩු පිරෙන්නේ නැහැ. පහළ උසාවි සහ හයිකෝට් නැත්නම් ඉහළ උසාවි ප්‍රමාණය වැඩි කරගන්න නැතුව වයස වැඩි කරා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහෙනි.
1: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පැවසුවේ තෝරා බේරා ගැනීමකින් තොරව වත්මන් නාණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වීම ප්‍රශංසනීය බවයි.
5: ප්‍රජාතන්ත්‍රවාදී අකුලනෝන ඔන්න අපේ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරයා බවට තමන්ගේ යාළුවෙක් කොහේ හරි බැංකුවක හරි එහෙම නැත්නම් වෙන නීතිඥ සමාගමක හරි එහෙම නැත්නම් වෙන කම්පැනියක හරි වැඩ කරමින් හිටපු නීතිඥ යාළුවෙක්ව ගෙනල්ලා අග්‍රවිනිශ්චයකාරයා කරා නම් අන්න ඉස්සරහම කළා තියෙනවා මතකද? එහෙම කරා නම් අන්න තියෙනවා පොඩි කතාවක්. ප්‍රජාතන්ත්‍රවාදී අකුල ඒකෙන් අපි තෝරලා දඬුවම් දෙනවා තෝරලා අපි කැමති නැති අය.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
6: මොනවද මේ කරන විකාර? අද රටේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒවට අවශ්‍ය කටයුතු කරන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කතා කරාම එතකොට වෙනත් ජාත්‍යන්තර සංවිධාන මේ වෙනකොට කතා කරනකොට අපේ රටට ආර්ථික සම්බාධක ඇති වෙන්න හැකියාවක් නැද්ද? පුළුවන්. එහෙම තමයි වුණේ රාජපක්ෂ යුගයේ. ඒකාධිපතිවාදයකට ගමන් කරනකොට ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වෙලා සම්බාධක ඇති කරනොත් මොකද වෙන්නේ?
1: අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පදනම මේ වන විට සපයමින් සිටින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
7: නීති ආධිපත්‍ය සුරකින සමානාත්මතාවයේ රජයන සෑම පුරවැසියෙකුටම නීතිය සමාන ප්‍රවේශයක් සහතික වන සාධාරණ සමාජයක් අපි ගොඩනැගිය යුතු වෙනවා. ඒ නිසාම සෑම පුරවැසියෙකුටම නීති ආරක්ෂාව සහ සාධාරණත්වය ලැබීම අපගේ ප්‍රධාන වගකීමක් බව මම මෙහිදී අවධාරණය කරන්න කැමැතියි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී සමතකරණ ක්‍රියාවලියට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්. අද අපගේ අධිකරණ පද්ධතිය ඉදිරි ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ නඩු ප්‍රමාණය වැඩිවීම සහ ඒ හේතුවෙන් නැතිවන ප්‍රමාදයයි.
1: විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ වහම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සංගමේ සභාපති සිසිල කුමාර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
8: මේ දරුවන්ගේ සිහිනයට ගල් ගසන්න එපා. දරුවන්ගේ අනාගතය විනාශ වෙන විදිහ දරුවන්ගේ මානසිකත්වය වටන්න එපා. මේ වැනි කාරණා දිගින් දිගටම විභාග දෙපාර්තමේන්තුවේ සිද්ධ වෙනවා. දිගින් දිගටම සෑම විභාගයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. නමුත් ඒක හොද මඩේ දානම ඒක නැවත සකස් කරගන්නේ නැහැ. ඒ වගේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවලා වංචාවක් සිද්ධ වෙලා හෝ කුමක් හෝ දෙයක් සිද්ධ වුණාට පස්සේ නැවත එවැනි දෙයක් සිද්ධ වෙන්න බැරි විදිහට පාලනය කරගන්න බැරි නම් තමන්ගේ නොහැකියාව කියලා තමයි අපිට කියන්න වෙන්නේ.
1: පෙළපොත්තොගයක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අස්ථානගත වී ඇත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ පෙළපොත්තොගයක්. එහි වටිනාකම රුපියල් ලක්ෂ 8ක්. මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසු නැල්ලීම සිදුකරන ඉන්දිය දීවරෙන් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුකරන බව දීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත පවසනවා. අත්අඩංගුවට පත්වන සියලු දීවරීන් අධිකරණයට ඉදිරිපත් කර මාස 6ක සිරදඬුවම් සහ දඩ පැනවීම සිදුකරන බවයි ඔහු පැවසුවේ. දාවික හමුදා බහරයට ගනු ලබන සියලු දීවර යාත්‍රා රාජසන්තක වනු ඇති. ශ්‍රී ලංකා නාවික හමුදා වෙස්සේ නත්තනංගොඩ ගෙන සිටින රාමනාථපුත්‍රම් දිස්ත්‍රික්කයේ ඉන්දිය දීවරේ නව දෙනා නිදහස් කර ගැනීම පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝසප් විජේ එරට විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ දීවරේ නව දෙනා සහ ඉන්දිය දීවර යාත්‍රාව නැවත ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින්. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී දීවර කටයුතු වල නිරතු ඉන්දිය දීවරේ නව දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා බහරයට ගනු ලැබුවේ පෙරේදා දිනේදී. හෝමුස් සමුද්‍ර සන්ධිය අමරිකාවේම කොටසක් බවට පත් කර ගන්නා බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ගරබඩාඩි පැවසුවේ ඉරානයේ කිසිදු භූමියක් ඇමරිකාවට අත්පත් කරගත නොහැකි බවයි. ඇමරිකාව සිය පරාජය පිළිගන්නා තෙක් හෝමෝ සමුද්‍ර සන්ධි අවහිර කිරීම අඛණ්ඩව සිදුවනු ඇති බවයි ඔහු පැවසුවේ. යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයට ආර්ථික වශයෙන් බලපෑම් කිරීමට සූදානම් බවද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වීමට නියමිතයි. ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට තරගය ආරම්භ වනු ඇත. ධනංජයත සිල්වා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන අතර ඉන්දිය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශුක්මන් ගිල්. තරගයේ සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකියි. ජලි සිරස්තල ඉන්දියන් සාගරයේ භූකම්පනයක් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බව තහවුරු වේ. වාහන ආනයනකරුවන්ගෙන් රජයට මැසිවිලි. ශිරාන් බාසික් දිවේනට හෝමුස් සමුද්‍ර සන්ධි ඇමරිකාවට පවරා ගැනීමේ සූදානමක්. ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුම අද සිට සියතෙන්. සියතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
9: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: हवा के झोंके आज मौसमों से रूठ गए.
2: लूटरा मूवी की स्वारलू, क्वीन मूवी की लंदन टुमकड़ वगे අපිට අදරත් මතක හිටින songs ගොඩක් අදපු talented musician කෙනෙක් තමයි අමිත් ත්‍රිවේදී.
3: ජය හෝ ශංකරා.
4: හැබැයි අමිත් ගේ music journey එකේ අපි කවදාවත් අහලා නැති songs තියෙනවා කිව්වොත්,
2: අවුරුදු ගානක් තිස්සේ release කරන්න නැතුව එයා ළඟම හැංගිලා තිබුණු songs 6ක් දැන් fans ලට අහන්න දෙන්න අමිත් අලුත් project එකක් පටන් අරන් තියෙනවා.
4: Unsung Unreleased කියලා තමයි එයා මේ ප්‍රොජෙක්ට් එකට නම දාලා තියෙන්නේ.
2: ඒකේ පළවෙනි song එක මේ මාසේ 12 වෙනිදා release වුණා. අනිත් songs ටිකත් සති දෙකකට එක ගානේ release කරන්න තමයි අමිත් plan කරලා තියෙන්නේ.
3: ඌරා ලන්ඩන් තුමුකිදා.
0: Talk of the town.
5: 98.2 98.4.
3: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
6: Weekend.

0: එක්සස් පන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එක කරගන්න
1: අවන්සකෙන් ඕන දෙයක් අදගවන්න ගන්න
0: අවන්ස්ටිකෙන් ටික පේ
2: අදම සිය ශ්‍රී ලංකා සමග ලියාපතිංචවේ ලොවම පිළිගත් චාටඩ් එකකවුන්ටන් කෙනෙකු වන්න සිය ශ්‍රී ලංකා බිඳුවයි 70යි 400යි 55යක හා
3: සමහරු එන්නේ සද්ද අහලා.
4: තව සමහරු එන්නේ සුවඳට.
3: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
4: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
5: Down South in the morning.
4: Go International Expo 2026.
3: Motor Show,
4: Lifestyle Expo,
3: Construction Expo,
4: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
3: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
4: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
6: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එක ගත්තේ
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
11: ඒක හරිම අපූරු ලෝකයක්
12: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
14: මියුසික්
15: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බෙ ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් එල්එම්ජි තේක්කබඩුවල ලස්සන
16: ඔය ඔක්කොම ගන්න දැම් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
15: එයාගේ නම සීතා
14: සීතා
15: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
17: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
18: ජයග්‍රහණය තීරණය කරන කාසියක දෙපැත්ත ඉනිම පෙරදුම කාගේ උනත් සටන තියුණොයි
19: Indian Tour of Sri Lanka
18: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න
8: පළමු තරගය අද ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ
18: දිනන ක්‍රිකට් නම් සියත තමයි
2: 98.2 98.7

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙන හැම රතවහනධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරා යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම නදාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයෙ පොලිස් දාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපි පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසා ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලගේ කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනි ඉතින් නේද?
3: හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණා.
4: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
8: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
11: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත පොකට් මනි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
1: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා, ධර්මයේ සිහි කරා. මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
0: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
1: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මය ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න, වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්න.
0: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේස් සර්හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: මතකද සිංගල් පික් බොනන්සා
6: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
5: මේ අවුද්දතාව
6: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්
7: 98.2 98.3

0: क्या था टॉप स्टोरी।
1: चिरान बासिक मध्यम अपराध विमर्शन कार्यांशेट ඩුබායිදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බහර දී තිබෙනවා. සෙසු සැකකරුවන් දෙදෙනාද එම කාර්යාංශය වෙත බහර දුන් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අබුඩාබි නුවර සිටියේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනෙනු ලැබුවා. 48 හැවිරිදි දෙහිවල කළුපොවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ශිරාන් බාසික් ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලෙක්. ආර්ථිකමය වශයෙන් ඉරානයේ මේ වන විටත් කඩාවැටි අවසන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිට්‍රුස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්. අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය පවතින්නේ අමෙරිකානු හමුදා මත බවයි. අමෙරිකාව විසින් මේ වන විට භාණ්ඩ ප්‍රවාහන නෞකාරු රැසක් අවහිර කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4 සියත දෙවයි

0: මොක අද උදේ අවුල් ගහලා මුඩ්ඩක
1: ඉස්ට කටකලියාව ළඟ තිනකම්ම දැක්කෙන්නේ
0: මොක අවුලෙන් වගේ
1: නෑ මම මේ කල්පනා කරේ මේ වඩි ඉන්නකෝ
0: හරි මොක අවුල
1: පොඩ අවුල් මගේ මුඩ්ඩක
0: අවුල මොකද්ද
1: නෑ මම මේ කල්පනා කරේ ඊයේ රාත්‍රියේ බගමුණේ කැඩුවා
0: හා ඉතින්
1: මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතද මොයි වයත් දෙනිනෝ
0: බකමූණේ කියන්නේ අවුලක් නේ ඉතින් බකමූණ නම් අවුල් බකමූණට ඉංග්‍රීසියෙන් කියන්නේ අවුල් කියලානේ ඉතින් බකමූණෙක්ගේ හඬක් කියන්නේ අවුල් හඬක් නේ හැමෝම දන්න විහිළුවක් කියන්නද
1: මොකද්ද
0: බකමූණෙක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහමද
1: අවුලක්
0: ආන්න හරි අවුලක් බකමූණ ගොඩක් ඉන්නව නම් කොහොමද කියන්නේ
1: ගොඩක් අවුල්
0: ආන්න හරි යටි බකමූණ ඉන්නේ පොඩ්ඩයි නං
1: බකමූණ පොඩ්ඩක් නං ඉන්නේ
0: පොඩ්ඩක් අවුල්
1: පොඩ්ඩක් අවුල් හරි
0: බකමූණ පොඩි නං
1: බකමූණ පොඩි නං පොඩි අවුලක්
0: ආන්න හරි ඒක තමයි කියන්නේ දැන් ඔන්න ඊට මේ විදිහට දැන් පොඩි පොඩි පොඩි පොඩි කටියක් තියෙනවා දැන් ඔන්න ඊට අපි ගෙදර හිටියා
1: බකමූණේ කිදියද
0: නෑ අපි නිකන් හිටමුකෝ
1: හරි
0: පොඩ්ඩක් හිටමු අපි හිටමු ඒක තැනක හිටියා බකමූණ ලොකු බකමූණයි පොඩි බකමූණ
1: හරි
0: උදේ වලකොට පොඩි බකමූණ දෙන්නයි ලොකු බකමූණ දෙන්නයි පොඩි බකමූණයි හොඳේ
1: හා
0: උදේ වලකොට ලොකු බකමූණෙන් නැහැ
1: හරි
0: දැන් කොහොමද ඔක දැන් කොහොමද බකමූණ කියන්නේ ඉංග්‍රීසියෙන් හරවල කොහොමද කියන්නේ ඔක
1: දැන් ලොකු බකමූණ දෙන්නයි පොඩි බකමූණිලු හිටියා
0: ඔව්
1: උදේ වලකොට ලොකු බකමූණෙක් නැහැ
0: අන්න හරි කොහොමද කියන්නේ
1: big owl is not there
0: නැහැ ඒකේ කියන්නේ ලොකු අවුලක් නැහැ ලොකු අවුලක්
1: නැහැ
0: හරි ඒක කියන්නේ හරි එතකොට ලොකු සයිස් බකමූණෙක් ලොකු එකකට වඩා ලොකු
1: එක්ස්ට්‍රා ලාජ්
0: අන්න හරි ඒ වගේ එක්කෙනෙක් ඉන්නා මොකද කියන්නේ කොහොමද කියන්නේ
1: ලොකු ලොකු ලොකු අවුලක්
0: ඕ ඒව නැත්තම් හෙන අවුලක්
1: ඒ
0: නා විලක් හදි බකමූණෙක් නෑ මොකද කියන්නේ
1: අවුලක් නෑ
0: හරි හරි හරි අවුලක් නෑ අවුලක් නෑ ඒක තමයි
1: හරි හිලි so funny
0: හේර
2: දුනියා නැසා වේජබු පරසේ කෑම් ගානේ තාරේ සමු
0: හරිම ලස්සන මේ ගායනයක හඬක් ඇහෙනවනේ ඈතින් ඇහෙනවද
1: ඇහෙනවද
0: හරිම ලස්සන ගායනයක හඬක් හොඳ හඬක් නේද
1: ඕකටනේ ඉංග්‍රීසියෙන් කිව්වේ sounds good කියලා
0: ඈ
1: ඉංග්‍රීසියෙන් sounds good කිව්වේ ඕකටනේ
0: ආ ඒකටද

0: අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානු රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුවෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.

0: ඉන් සමගින් අද උදේ 10ට
1: සියත 2020
2: 98.94

0: හැබැයි මම මේ අහන්නත් කියලා හිටියේ මේ දූ එහෙම කොහොමද? කාලෙකින් දැක්කෙත් නෑ හැබැයි. Facebook එකේ නම් නිතරම දකිනවා.
1: ආ හේමද? වැළුවා වීඩියෝස්.
0: වැළුවා. Facebook එකේ නිතරම ඉන්නවා ඉතින් නේද? ජනප්‍රියයි.
1: අම්මෝ. නැගලනවා වීඩියෝ වලදී හොඳට නැගලනවා මේ දේ හොඳට.
0: ඒක තමයි. මාත් බලනවා මේ ගොඩක් ඒවා මම බැලුවා. ඔය කියලා එක එක දේවල් ගැන ගොඩක් උපදෙස් දෙනවනේ නේද?
1: උපදෙස් කියන්නේ උපදෙස් මාලාවක් නේ. දැන් කියන්නේ දැන් ඔය Facebook එකේ උපදෙස් දීලා දැන් ගෙදරත් ඉන්න ගමන් අපිට උපදෙස්ම දෙනවා. ඒක තමයි ඇති.
0: ඒක තමයි හොඳයි ඉතින්.
1: වැඩේ නැගලනෝ
0: කියන්නේ මේ ගොඩක් ඉන්න followersලා ගොඩක් ඉන්නවා. views ගොඩක් තියෙනවා. දැන් අර මේ සතුටින් පෞල් කන හැටි ගැන එහෙම අර මේ වීඩියෝ සීරීස් එකක්ම කරලා තිබුණේ හරිම සරලව මුල සිට කියලා දෙනවනේ සතුටින් පෞල් කන විදිය.
1: අන්න ඒක තමයි. අර කසාද වැද්දා නේද කොල්ලෙක් කොහෙද යන එකෙක් මන් දන්නේ නැහැ මොකෙද්ද මන් දන්නේ නැහැ එකෙක්.
0: ඕ
1: ඌට කියලා අපි කෙල්ල අහුණානේ.
0: ඉතින්
1: අවුවෙලා ඩිවෝස් එක ගත්තත් හරි කෙල්ලට හරි ගියා. හරි අමාරු නෑ උගෙන් ඩිවෝස් එක ගන්න මේ ලොකු මේ වන්දියකුත් එක්ක.
0: නෑ
1: බුද්දන වලිදාගෙන ආණ්ඩු වෙලා තමයි අන්තිමද වෙන්න අමාරුවෙන් මේ ඩිවෝස් එක ගත්තේ. දැන් හොඳයි දැන් කෙල්ල සතුටින් ඉන්නවා.
0: සතුටින් ඉන්නවා කියන්නේ දැන් පවුල් ගන්න හැටි කියලා දෙනවනේ.
1: ඒක තමයි කියන්නේ. හොඳ බලන්න. කෙනෙකුට හරියන්නත් බඳින්න ඕන වැරදෙන්නත් දික්කත දෙන්න ඕන. සරි. ආ වැරදි ඕනේ විදිහකට ගන්න පුළුවන් ඒක.
0: ඒක තමයි.
1: බැඳලා අවුරුදු 3-4ක් යනකම් කොච්චර ප්‍රශ්න වුණාද? දැන් ඔය අගේද ඉන්නේ.
0: ඒකද දැන් අර කිසිම එම නිකන් මේ ඔක්කොම දෙනවනේ මේ උපදෙස් ටික පෞල් ජීවිතය ප්‍රීතිමත් කරගන්න විදි ගැන ඔක්කොම කියලා දෙනවා. මුල සිට සරලව. මම ප්‍රැක්ටිකලි මම ඒව ගන්නවා මගේ ජීවිතේට.
1: ආන්න වටිනවනේ.
0: වටිනවා. ඒකනේ ඉතින් එයාට ඉන්න බැරි වෙච්ච එක අනිත් කට්ටියට හරි ඒක කියලා දෙන එක වටිනවනේ නැද්ද? නෑ හිතේ. ඒක තමයි හොඳයි ඒක.
1: දැන් ඔය අලුතෙන් ඔන්න මේ කෝස් එකක උප්පටන් ගත්තා.
0: ඒ මොකද්ද?
1: ඒක නම දාලා තිබුණේ තැවුලක් නැති දිවියක්, අවුලක් නැති පවුලක් කියලා කෝස් එකක්.
0: ආ හරි. මරු.
1: ඒකට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ මේ 3500ක් කොහෙද දීලා රෙජිස්ටර් වුණාම මේ ලයිෆ් ටයිම් කියලා දෙනවා අවුලක් නැතුව පවුල් කන හැටි.
0: 3500ක් දීලා රෙජිස්ටර් වෙන්න ඕන.
1: ඔව්. ජීවිතාන්තයේදීම මේ කියලා දෙනවා අවුලක් නැතුව පවුල් කන විදිය. 3500ක් කරා වෙයි. ස්ටාර්ටින් මේ ප්‍රයිස් එක ඒගානේ. ඔය පස්සේ වංගු වැඩි කරන්න කියලා. එක දිගට මේ බලන්න බෑ අනිත් එක. හොඳ මාවත් එකක් තියි.
0: තියේ ඔක්කො ගොඩම්ම තියි.
2: ජින්තු පිටියේ මොබෙනෝ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: හුඟාක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
8: අහසින් වැටෙන එක.
7: ඔව් කියනකො අහසින්.
8: නෑ, ඒක අපේ රටේ එකක්.
7: කියනකො
8: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
7: ජූලියස් සීසර් කියනවා, අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
9: දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය.
10: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
11: අඩුම විලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින්. ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා,
15: පහසු වෙලා,
16: තෑගි වැඩි වෙලා,
15: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residencies.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට real mapatic experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
19: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
21: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය David Pieris E-Mobility වෙත 0114-700-550.
23: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන්න 0115-880-400. එල්ලෝ එල්සී රන් සවි රන් අය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
26: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
27: ගන් අතරට සුලසුලුනට දැන් මම බය නැහැ.
25: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
25: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
25: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
1: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික
8: පේ. 98.2 98.4

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147400 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: මොකෝ මේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල. කාගිල්ස් ෆුඩ් සිටි වෙතින්. සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
7: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: 98.2 98.4
10: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
11: Weekend Theater.

0: क्या था टॉप स्टोरी।
1: හැටන් කොළඹ මාර්ගයේ විවෘත කරයි. අවහිර වී තිබූ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. බටවල කුයිල්වත්ත ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී තිබුණේ පස්කණ්ඩියක් කඩා වැටීමේ හේතුවෙන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ මාර්ගයේ තිබූ පස් ඉවත් කර මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි. පවතින කඩින් කඩ වර්ෂාවත් සමග මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් රථවාහන ධාවනය කරන ලෙසද එම මධ්‍යස්ථානයේ රියදුරන්ට දැනුම් දෙනු ලැබුවා. තවත් දේශීය පුවතක්. ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අදාළියම ඉන්දුනීසියාවට ඇති රික්ටර් මාපකයේ 1.7 ප්‍රබලත්වයෙන් යුතු භූකම්පණය හේතුවෙන් ඉන් පුද්ගලින් දෙදෙනෙකු මිය ගොස් ගොඩනැගිලි රැසක් විනාශ වුණා. ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ තවත් පසුකම්පන තුනක් හටගත්තා. එරට ජාතික භූවිද්‍යා ඒජන්සිය පැවසුවේ රික්ටර් මාපකයක 5.9, 5.6 සහ 6.1 අගයන් වලින් යුත් පසුකම්පන තුනක් හටගත් බවයි. ඉන්දුනීසියාවට බලපෑ මෙම භූකම්පන තත්ත්වෙන් පසුව නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීම අනුව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ භූකම්පනයේ ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's List.

0: දූගේම කෝස්සක ගැන කියපුකම මොකෝ වැඩි සද්දයක් නැති වුණේ.
1: නෑ මට මෙතන පොඩි කේස් ඇති.
0: මොකද
1: ඕක තමයි අපේ රටේ අවුල්.
0: මොකද
1: තමන් මොකක් හරි ඔය සෝෂල් මීඩියා හරහා පොඩි ගේමක් ගහපු ගමන් මොකක් හරි දෙයක්කින් මොනවා හරි දෙයක් කරපු ගත්ත ගමන් අනිත් උන්ට ඒක කියලා දෙන්න කෝස් එකක් හදනවා. මේගොල්ලෝ ටික කාලයක් වීඩියෝ ටිකක් දානවා, දාලා ඊපස්සේ මේගොල්ලෝ කෝස් එකක් හදනවා.
0: හොඳ නැද්ද?
1: හොඳයි හොඳයි. ඒක අවුලක් නෑ. හැබැයි මේමනේ දැන් බලන්නකො, භාවනා කරලා රහත් වෙච්ච අය සෝවාන් කෝස් කරනවා, ජිම් ගිහිල්ලා ඇඟ හදපු අය ඇඟ ගැන කෝස් පටන් ගන්නවා, ඇඟ හදන එක ගැන. වරාඩු කරගත්ත කට්ටිය වරාඩු කරගන්න කෝස් පටන් ගන්නවා. යූටියුබ් කරලා හරි ගිය කට්ටිය යූටියුබ් කෝස් පටන් ගන්නවා. ඩිවෝස් වෙලා සතුටින් ඉන්න අය සතුටින් පවුල් කන හැටි කියලා දෙන්න කෝස් පටන් ගන්න. ක්‍රිප්ටෝ කරපු කට්ටිය ක්‍රිප්ටෝ කෝස් පටන් ගන්න. උයල ගොඩ ගිය අය උයන කෝස් පටන් ගන්නවා. වවල හරි ගිය අය වවන කෝස් පටන් ගන්නවා. මීඩියා කරපු අය මීඩියා කෝස් පටන් ගන්නවා. ඩබ් කරපු අය ඩබින් කෝස් පටන් ගන්නවා. නටල හරි ගිය අය නටන කෝස් පටන් ගන්නවා. ගයල හරි ගිය අය ගයන කෝස්, රඟල හරි ගිය අය රඟන කෝස්, ලියන අය ලියන කෝස්, මහන අය මහන කෝස්, විකුණපු අය විකුණන කෝස්, විචාර කරලා හරි ගිය අය විචාර කෝස්. ඒ හැම එකටම කෝස් තියෙනවනේ දැන් මේ කාලේ. වල්ලන්ට පූසන්ට මාළුන්ට සත්තුන්ට පවා කෝස්.
0: ඒව තමයි ඉතින් සමාජයක් පවතින මොනව හරි තියෙන්න බෑ.
1: කෝස් කෝස් කෝස් අන්තිමේ ඔෆ් කෝස් වෙලා බිකෝස් වෙලා කොම්පියුසස් දාර්ශනිකයා හිටියනම් එතුමා පවා කොම්පියුස් වෙනවා. මේ දැන් මේ කෝස් ටික දැක්කා. කෝස් කියන එක පාඨමාලා කියන එක වල්ලට වැටෙනවනේ. මේම කෝස් එක දිගට වැඩි වුණා.
0: බිකෝස්
1: තමයි.

0: අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ofit premium inverter air conditioner රුපියල් 179,990 සිට smart wifi fast cooling සමග 12000 18000 24000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676252630.
3: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo ට්‍රික් 3 රෝතරත්‍ය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadunwadena Rhino Premier Roofing Sheet Petvistra Sandha 1396 Amatanna
8: City Board Samajikyan Sandha Kagels Food City within Megawattam Kolo Pitikala Polkiri Itiriya Rupiyal 260 Goldy Chicken Meatballs Itiriya Rupiyal 125 Kotmale Lunu Sahita Butter Itiriya Rupiyal 210 Elephant House Wonder Cone Ice Cream Itiriya Rupiyal 45 Kagels Food City

සමගින් අද උදේ 10ට සියත 2020 98.2 98.4

0: සද්ද නැති වුණානි.
1: මගේද?
0: ඔව්.
1: මිස්ටර් කටකලියාව ඔයා මෙතනට එනකොට මම අවුලෙන් හිටියු. මං කිව්වනේ ආපු ගමන් මං අවුලෙන් ඉන්නේ, මගේ මූඩ් එක හරිනෑ කියලා මං කිව්වනේ.
0: කිව්වා කිව්වා.
1: දැන් මිස්ටර් කටකලියාව මෙතනට ඇවිල්ලා දැන් ඔය කියපු කතාවයි. මට මගේ අවුල වැඩි වුණා. බලු කතාවක් නේ කිව්වේ.
0: බලු කතාවක් කිව්වා.
1: කෝස් කියන ඒවා බල්ලට වැටෙනවා කිව්වා. මට එහෙනම් අවුල්නේ.
0: ඔන්න ඔන්න ඔන්න ඉතින්. මේ පර්සනල් ගන්න එපා. මම ඔයාලගේ මේ දුවව ටාගට් කරලා එහෙම කිව්වේ නෑ. පර්සනල් ගන්න එපා මිස්ටර් කඩිමුඩිය. මම මේ කිව්වේ සත්‍ය කතාව මෙතන. අපිට නොපෙනෙන සත්‍ය. අපිට නොපෙනෙන ලෝකය කියලා එකක් තියෙනවානේ. සත්‍ය බොහොම කටුකයි. මට කියන්නේ අර පොඩි එක්කෙනාපා. සත්‍ය බොහොම කටුකයි. එහෙම මේ පොඩි අවුන්ටත් ඒක තේරෙනවා.
1: එහෙමයි කියලා මිස්ටර් කටකලියාව බලු කතා කියන්නේ.
0: ඔන්න ඔන්න ඉතින් මිස්ටර් කඩිමුඩිය. මං යනවා එහෙනම්.
1: ඇයිදින් මේ කඩිමුඩිය යන්න හද?
0: යන්න හදන්නේ මිස්ටර් කඩිමුඩිය මට එක එක ඒවා කියනවනේ.
1: හරි හරි හරි හරි. දැන් මට කියන්න මිස්ටර් කටකලියාව අපේ දුව කරන වැඩේ වැරදිද?
0: වැරදි නේන්න.
1: ඈ
0: මම බැලුවනේ වීඩියෝ එයාගේ. මට ප්‍රතිවිරුද්ධ දේවල් ටිකක් හිතෙනවා. මගේ හැටිද දන්නේ?
1: හැටි තමයි.
0: මොකද්ද හැටි?
1: ඉරිසියාවේ හැටි.
0: අයියෝ
1: එච්චර මොකක්ද?

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 350යි බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි අපේ මිල රුපියල් 230යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වනතුරු පමණයි හොන්දිසි සහිතයි
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න
4: ජනපදය එක්සත් රාජධානය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලාන්ති සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: සමහරු එන්නේ සද්ද අහලා
7: තව සමහරු එන්නේ සුවඳට
6: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන
7: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ ඩවුන් සවුත් එන්න ඕනේ
8: Gol International Expo 2026.
9: Motor Show,
10: Lifestyle Expo,
11: Construction Expo,
12: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
13: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
14: Business කරනවද? Invest කරනවද? නැත්නම් family එකත් එක්ක enjoy කරනවද?
8: Gol International Expo 2026.
15: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
16: 98.2 98.4 සියත දෙව

0: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
1: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
0: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
1: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
0: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: Big big dinumai bonanza bonanza
4: satipata scooter dinapata smartphone big racer ho big light wala athi escort dankya 2343 ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල. කාගිල්ස් සිදුවෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි. රතුපරිපු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදුකකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරගුපිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. හොන්දේසි සහිතයි.
7: Heads is the call. Heads it is.
8: ජයග්‍රහණය තීරණය කරන කාසියක දෙපැත්ත. දිනුම පෙරදුම කාගේ උනත් සටන තියුණොයි.
9: Indian Tour of Sri Lanka.
8: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න.
10: පළමු තරගය අද ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
8: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
11: 98.2 98.4

0: අවුල්ද? අවුල් නැත්තන. දැන් මට කියන්න මිස්ටර් කතකලියාවට හිතෙන ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද?
1: දැන් බලන්න මිස්ටර් ද ඔයාගේ දුව Facebook එකට වයින්වනේ. Facebook එකට වයින් බැනලා වීඩියෝ දානවනේ.
0: ඕ
1: Facebook එක නිසා පවුල් කැඩෙනවා, සේරම හැදෙන ළමයි ඉවරයි, හෙන ඉල්ලනවා වගේ. Facebook එක නිසා පවුල් විනාසයි, සබ්බ ලෝක විනාසයි, සබ්බ සත්තා විනාසයි කියලා ජීවිත විනාශ කරනවා. පවුල් කඩනවා, කඩලා ඉහිරවනවා. ෆෝන් එක එපා, බලන්න එපා කියනවා. මේ දැන් ළමයින්ට කිසි දෙයකට ෆෝකස් එක කරන්න බෑ, ෆෝකස් කරන්න බෑ ෆෝන් එක නිසා, බලබල ඉඳලා නිසා කියලා කියනවා. ඈ මේ ෆෝන් එක නිසා පවුල් වල තියෙන සම්බන්ධතාවය, සමාජ සම්බන්ධතා කියන ඔක්කොම දුරස් වෙලාලු.
0: ඔව් ඇත්තනේ.
1: පවුල් කඩලා ඉහිරලා මේ වැඩිහිටියොත් නොමග ගිහිල්ලා, ළමයින්ුත් නොමග ගිහිල්ලාලු මේ ෆෝන් එක නිසා.
0: ඇත්තනේ. ෆෝන් එක නිසා,
1: Facebook නිසා,
0: ඕ සෝෂල් මීඩියා නිසා.
1: ඉතින් ඔය ඔක්කොම කියනවා නේ. ඉතින්
0: ඉතින් ඇත්තනේ මේ දැන් ෆෝන් එක නිසා නෙවෙයිද?
1: හරි හරි, දැන් ඕක කියන්නේ ෆෝන් එකෙන්නේ, Facebook එකෙන්මනේ. දැන් ඔය Facebook එක හොඳ නෑ, ෆෝන් එක හොඳ නෑ, සෝෂල් මීඩියා හොඳ නෑ කියලා කියන්නේත් ඔය ෆෝන් එකෙන් Facebook එකෙන්මනේ. ඕක ඇවිල්ලා කියන්නේ ඒකනේ. පොඩි පොඩි අවුලක් තියෙනව නේද? මේ ලයික් ටික, කොමෙන්ට් ටික ඔක්කොම වැටෙන්නේ මේ රටවටේ. ඔය යන්නේ ඔක්කොම කීයකරි අම්බ කරගෙන ඔක්කොම කරගන්නේ ඕකෙන්මනේ. ඉතින් ඒකටම වයින්නවා. හොඳ හොඳද? ඒක එහෙම පොඩි
0: මේ අදත් ඔය දේශන වගේකට කියලා තමයි.
1: ඒක තමයි. දැන් ඔය යන්නේ දේශන තියන්නේ හෙට මෙහෙට යන්නේ. කීයක් හරි හම්බ කරගෙන ඔයාගෙන ජනප්‍රියත්වයක් හදාගෙන රටම දන්න ඔය සෙලිබ්‍රිටි කට්ටියත් එක්ක ඔය දුව ෆොටෝ එහෙම ගහලා දාන්නේ. ඔය YouTube වස්ලා ඔක්කොමත් එක්ක ගිහිල්ලා ෆිල්ම් බලලා ඔක්කොම කරලා ඉති. ඒ ඔක්කොම එයා හදාගත්තේ ඔක්කොම මේ ෆෝන් එක නිසා, සමාජ මාධ්‍ය නිසාමයි නේද? දැන් ඒගොල්ලෝ ඇයි මේ එයා ඉතින් ඒකටම නේද මෙයා කියන්නේ මේ හොඳ නෑ මේ ෆෝන් එක නිසා පවුල් කැදෙනවා, මේම හස්බන්ඩ් ෆෝන් එකේමයි, වයිෆ් ෆෝන් එකේමයි, ළමයින්ට ෆෝන් එක දෙන්න එපා කියලා කියනවා. ඒක කියන්නේ ෆෝන් එකෙමනේ, ඇවිල්ලා Facebook එකෙමනේ කියන. Facebook නිසා ඉවරයි, ළමා සමාජය ඉවරයි.
0: ළමා සමාජය නෙමෙයි, තරුණ සමාජය, වැඩිහිටි සමාජය ඔක්කොම ඉවරයි. සමිතිය එකක්වත් නැහැ දැන් මේ.
1: ඒක තමයි කියන්නේ. සමිතිය වලට එන්න තියන මුන්ට කොහේ සමිතියකට සමාගමකට යන්න මේ වෙලාවක් කොයිද? ඔක්කොම Facebook එකේ. මං අහන්නේ දැන් ඔය කතන්දරය ෆෝන් එක නිසාම මිනිස්සු විනාශ වෙනවා, ෆෝන් එක අයින් කරන්න ඕන, ෆෝන් එකෙන් මේක හැදෙනවා කියන එක ෆෝන් එකෙන්ම දැන් කියන. ඇයි මං අහන්න නැවත අහන්නේ ඒකයි. සමාජ මාධ්‍යම්මනේ ඕක නැවත ඇවිල්ලා කියන්නේ. කෙලිහි ගුණයක් නැති වගේ පොඩි අකාරුණික බවක් කියනවා නේද? බලු වැඩක්.
0: ඈ
1: හරිනකන් බලු වැඩක් නේද ඒක?
0: මේ මිස්ටර් කතකලියාව කටදිබ්බ බලියට කතා කරන්න එපා. හරිද? මෙතන බලු කතා කියන්න එපා. කටදිබුණ බලියට ඊට වඩා හොඳයි කටකලියාවක් දාගන්න. බලු කතා නොකියවෙන් ඉරිසියාව.
1: දැන් ඔය අවුල්ද?
0: අවුල් නේ, මට හෙනව අවුල්.
1: මේනම් මං යනවා.
0: ඵලය. අයියෝ, කියපු කතා ඇත්තක් තියෙනවා. ඒක කරන්න දැන් ඵලය.
1: මොකද
0: කියන කතා නෑ. මොකද යනවා.

0: यह था टॉप स्टोरी।
1: බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ අය කත්අඩංගුවට. බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ පුද්ගලයෙකු සහස්පුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්මල්ලි නැමැත්තාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට සැලසුම් කර ඇති බවයි. සැකකරු නව බැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර මියගේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහමඩ් අස්මාන්ගේ සමීපතමයෙකු බවද අනාවරණය වුණා. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය බාසිය ඉන්දියාව විසින් දිනා ගනු ලැබුවා. යන ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. තරගයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. සියත ටීවී ඔස්සේ තරගයේ සජීවීව නැරඹිය හැකි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 98.2 98.4 Adu hamu vemuda api Adu
3: senasemuda api Weekend Theater.

0: අභිවෘද්ධිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙන හැම රතවහනධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරා යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම නදාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයේ පොලිස් දාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපි පහසුකම අඳුන්ලා දුන්නේ. ඒයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසා ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලගේ කරන වැරදි අනුව ලකුණු අඩීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
4: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: advance ticket ටික pay.
6: city vote සමාජිකයන් සඳහා kagil sports city within megawattam fortune cooking oil ඉතිරිය රුපියල් 210යි. saras jumbo chicken sausages ඉතිරිය රුපියල් 350යි. kotmale cheddar cheese ඉතිරිය රුපියල් 270යි. magic vanilla ice cream ඉතිරිය රුපියල් 270යි. kagil sports city.
7: thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: hello hi මම ජේසන්. higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් කරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
13: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
14: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
15: සීත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
16: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
17: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
18: රාජ්‍යරෝ ගොබ්බයා.
19: ඒයි හතට ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
3: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට සීත TV තුලින්
6: 98.2 98.7

0: සමගින් අද උදේ 10ට
1: සියත 2020 සියත විසයි විස සියත 2020
2: ආයි බොවන් වැද පාරේ කොල්ලෝ ටික ඇවිල්ලා ඉන්නේ චුට්ටක් වරක් වුණානේ
3: චුට්ටයි චුට්ටයි
2: චුට්ටයි නේ කො ඔයාගේ මයික් එක පොඩ්ඩක් එන්න ළඟට ඇහෙන්නේ කවන්නෑ මේ දෙන
3: මාර එනන්නේ
2: ඔයා වැවෙනවා
3: හායි
2: මේ ඉන්නේ අපේ අපි හඳුන්වලා දෙමු නේද මුලින්ම අපි විනුජගෙන් පටන් ගමු මිඩ්ලින් බෑන්ඩ් එකේ පිස්සු නරන කොල්ලෙක් විනුජ කියලා කියන්නේ ආයිබෝන් කියලා පිළිගන්නවා
3: ආයිබෝන් ගුඩ් මෝර්නින්
2: ගුඩ් මෝර්නින් එතකොට මේ පැත්තෙන් ඉන්නේ ප්‍රමෝ ඉතින් එයාව පොඩ්ඩක් අපි අඳුනගමු මොකද්ද වාගේ ආවනාලා ප්ලේ කරන්නේ
4: ලීඩ් ගිටාරිස්
2: ලීඩ් ගිටාරිස් එතකොට ප්‍රමෝද අනිත් කැල මොකද්ද
4: ප්‍රමෝද ජයවර්ධන
2: ජයවර්ධන ඊට පස්සේ මේ පැත්තෙන් ඉන්නේ අපේ හංසිකා හංසිකාගේ සද්ද ඇහෙන්නේ නැහැ
3: නේද අනේ ගාන පොඩ්ඩ
5: හලෝ හලෝ හලෝ
2: හරි
3: එන්න නේද එන්න
2: හංසිකා ඉන්නවා හංසිකා මාව දැලා යන්නවා ඔහුගේ දවස්වල හිට් එකක් වුණ සින්දුවක් කිව්ව කොල්ලෙක් තමයි චම්මා කියලා කියන්නේ ආයි බොන් චම්මා
5: ආයි බොන් ආයි බොන්
2: ඉතින් චම්මා සින් කරනවද බෑන්ඩ් එකේ
3: ඔව් බෑන්ඩ් එක හැමෝම සින් කරනවා
2: හැමෝම සින් කරනවා හැමෝටම ප්ලේ කරන්න පුළුවන් හැමෝටම සින් කරන්න පුළුවන්
3: නටන්න පුළුවන්
2: ඔක්කොම
3: පුළුවන්
2: නටන එක නම් ලොකුවටම පේනවා රයිට් එතකොට දැන් අපි වැඩේ පටන් ගමු අපේ චාට් ෂෝ එකට අපි සෙට් එකට මා ආරාධනා කරා විනුජ
3: යස්
2: මේ දවස්වල ඔයගොල්ලන්ගේ අලුතෙන්ම ඇල්බම් එක රිලීස් වෙලා තියෙනවා සුපිරි ඇල්බම් එකක්
3: යස්
2: දඩබඩ ගාල සින්ති ටික

0: ඉතිං අපි කියමු සින්දු ගැන විස්තර.
1: ඔව්, සෑන කාලකින් පස්සේ මම තමයි ලංකාවේ බෑන්ඩ් දෙකකින් ඇල්බමයක් ආවේ. ඉතින් මාරම හැපි සින්දු 11ක් තියෙනවා. අපි අවුරුදු එකහමාරක් අවුරුදු එකහමාරක් දෙකක් විතර දිස්සේ සෑහෙන ලොකු මානසික කියලා කොහොමරි අත කාලා කොහොමරි දාගත්තා.
0: කොච්චර කාලයක් ගියා සින්දු ටික හදන්න?
1: අවුරුදු දෙකක් විතර ගියා. ඇල්බම්
0: එකේ සින්දු
1: 11. ඒ කියන්නේ අවුරුදු දෙකක් ගියාට කියන්නේ අවුරුදු දෙකක් ඇල්බම් එක හදන්න ගියාට. අපි ඇල්බම් එක රිලීස් වෙන දැන් පෙරේදා අපි දැන් 7 මාසයකට විතර කලින් මම බොයිස් කරා සමහර සින්දු.
0: ඒක
1: මෙහෙම කරනවා ආයි දැන් හරියන්නේ නැහැ ආයි කරනවා. ආයි තාම රෙඩ් කරනවා ආයි ඇඩ් කරනවා.
0: ඒ කියන්නේ කලින් සින් කරලා බැලුවා තොජුට්ටම හරි හදා ගන්න ඕනේ
1: මේකේ. එහෙම වෙනවා. එහෙම ඒවා තියෙනවා සමහරලාට අවුරුදු දෙකකට කලින් ඩමි එකට සින් කරපුවා දාලා තියෙනවා
0: මේක. ආ එහෙමත් තියෙනවා.
1: එහෙමත් තියෙනවා. අවුරුදු දෙකකට කලින් ඩමි එකට සින් කරපුවා අවුරුදු දෙක විතර පස්සේ මම මට කියනවා මේ ඔහොම තියෙනවා බා. ආයි යන්න ඕනේ නැහැ.
0: එතකොට දැන් ඔය ඇල්බම් එකේ සින්දු 11ක් තියෙනවා. සින්දු 11න් බෑන්ඩ් එකේ හැමෝම සින් කරලා
1: තියෙනවා. Yes.
0: හැමෝම සින් කරලා දෙනවා. එතකොට දැන් ඕකේ ඔඩියෝස් විතරයිනේ රිලීස් කරේ.
1: ඔව්, අපි අපේ ඇල්බම් එකේ ෆස්ට් ට්‍රැක් එක මාරාන්තික අපි ඒකට විෂුවලයිස් එකක් රිලීස් කරා. හැබැයි ඉතින් සින්දු 11ක් තියෙනවානේ, මාස දෙක ගානේ දැම්මත් අවුරුද්ද ගන්න පුළුවන්.
0: ගන්න පුළුවන්. ඒ කියන්නේ මියුසික් වීඩියෝ කරනවා ඒ ටිකට
1: මෙහෙ මෙහෙ මෙහෙ කරලා. මියුසික් වීඩියෝස් දෙනවා අපේ තව තවත් ප්‍රොජෙක්ට්ස් එකක් තියෙනවා. තව අපි මේ ඇල්බම් එකෙන් ඉතින් මේක කරා කියලා අපි ඉවර වෙන්නේ
0: නැහැ. නෑ
1: නෑ, ඉතින් තව කරන්න.
0: ඒ කියන්නේ ෆස්ට් ඇල්බම් එකද මේ කියන්නේ බෑන්ඩ්
1: එකේ? අපේ ෆස්ට් ඩෙබියුට් ඇල්බම් එක. yes.
0: right. සුබ පැතුම් අපෙන්. සහ දැන් චම්මා. හංසිකා සින්දුෙන් ජනප්‍රිය වුණ චම්මා. මම හිතන්නේ ඔයාව දැනගත්තේ ඒකෙන් තමයි නේද?
2: ඒකෙන් තමයි වගේ නේද?
0: ඊට කලින් ඔයා සින්දු කියලා තිබ්බා.
2: ඔව්, ෂේප් එකේ කියලා තිබ්බා. ඉතින් ෂේප් එකේ සින්දු කීපයක් හදලා තිබ්බා. ඉතින් අර හංසිකා එක තමයි පොඩ්ඩක් ලොකුවට ගියේ පොඩ්ඩක්.
1: ඊට කලින් මෙයාගේ වොයිස් එක තව එකකින් හිට් වුණා. මොකෙන්ද හිට් වුණේ කියලා කියන්න බෑ මේ.
0: අපි මාරාන්තික අහන්න ඕනේ දැන් නෙමේ වෙලාව. අපි චාට් එකේ ඊළඟ සින්දුව අහගෙන ඊට පස්සේ අපි බ්‍රේක් එකෙන් පස්සේ මේ ගොල්ලන්ගේ අපේ මිඩ්ලෙන් බෑන්ඩ් එකේ මාරාන්තික සින්දුවක් අහන්න බලාපොරොත්තු වෙනවා.

0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: advance එක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
2: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: advance ticket ටික pay.
4: keyboard සමාජිකයන් සඳහා Cargill's food city within megawattam fortune cooking oil ඉතිරිය රුපියල් 210යි. saras jumbo chicken sausages ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ cheddar cheese ඉතිරිය රුපියල් 270යි. magic vanilla ice cream ඉතිරිය රුපියල් 270යි. Cargill's food city
5: thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: hello hi මම ජේසන්. higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
9: Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 77
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩු අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනෝල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
12: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
13: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
15: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
7: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: කාජිරිය ගොබ්බයා.
13: ඒයි, කාටද ගොබ්බයා? තෝ ගොබ්බයා කිව්වේ.
6: නිලබල කරේති ඔලමුල පුරේ.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
14: සියත ටීවී තුලින්.
18: Weekend.

0: Die Wissa. See the 2020.
1: අපි නවතත් සම්බන්ධ වෙලා එන්නේ අපේ ලස්සන කල්ල තුන්දෙනාත් එක්ක. වැඩ ඉතින් ඒගොල්ලෝ ලයිව් එකක් යන ඔයගොල්ලන්ගේ Facebook මොනවද මේ
2: මේ Instagram
1: Instagram
2: විනුජදර්ශ විනුජ මියුසික්
1: Instagram විනුජ මියුසික් එකේ ඔන්න ලයිව් එකක් යන ගමන් ඒගොල්ලෝ ඒක මේ බලන්න මාර සපෝට් එකක් දෙන්නේ නේ. ඉතින් බෑන්ඩ් එකේ වැඩ කටයුතු අපි ගැන කතා කරන්න ඕනේ. චම්මා බෑන්ඩ් එකට සෙට් වෙන්න කලින් නිවුස් එකේ නේද හිටියේ?
3: නෑ නෑ
2: ඒ මම
1: ඒ මම ආවද
2: ඒ මම
1: ආහහ
2: නිව සිටි මම
1: නිව සිටි
2: 2017 yes
1: ඊට පස්සේ මේකට ආවා
2: නෑ 2017 මම නිවුස් අවුරුද්දක් විතර හිටියා මම පර්කෂන්ස් කෙනෙක් විදියට බෑන්ඩ් එකේ ෆස්ට් පර්කෂන්ස් මම නිවුස් බෑන්ඩ් එකේ ඊට පස්සේ මේන් ස්ට්‍රීම් කළ බෑන්ඩ් එකේ පර්කෂන් ප්ලේ කරා ඊට පස්සේ අමුතු බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගැව්වා ඊට පස්සේ මේක පටන් ගත්තා
1: මාර ගමනක් කියන්නේ බෑන්ඩ්ස් කීයක්ද පළවෙනියෙන්ම සෙට් වෙන නිවුස්
2: නිවුස් yes පළවෙනි බෑන්ඩ් නිවුස් මගේ
1: කොහොමද ඒ අවස්ථාව වලට හම්බ වෙන්නේ
2: මා සීයාගේ කන්සර්ට් එකේ මම පර්කෂන් ප්ලේ කරලා මම ගෙදර නිකන් ඉද්දි මම සරිත් නිවුස් කන්සර්ට් එකේ මම ටිකට් බුක් කරා අතරු ටිකට් බුක් කරලා ඉද්දි මට සරිත් දානවා ටෙක්ස්ට් එකක් මේ මල්ලි මෙහෙම බෑන්ඩ් එකේ පර්කෂන්ස් කනෙක්ට් වෙන ස්ලොට් එකක් තියෙනවා අපිත් එක්ක ගහන්න කැමතිද කියලා එවයි ෆුල් ආදල එනම ඉන්ට්‍රෙස්ටිං කාලයක් සෑන්ඩ් දෙවල් ඉගෙන ගත කාලයක් ඒක ඉතින් මම ෆස්ට් බෑන්ඩ් එක මම තාමත් ආදරේ මතක් කරනවා සරිත් සුරිත් අද නිවුස්
1: ඕකේ දැන් සීයා ගැන කිව්වට පස්සේ දැන් බල ලයික් හවුද සීයා කියලා දැන් නැත ඇයිද කියන්න ඕනේ වික්ටර් රත්නායක මහත්මයාගේ මුණුබුරා තමයි විනුජ අනික කැලුවද විනුජ
2: විනුජ
1: තරුෂ්ක
2: නේ
1: ඒ ඔයගොල්ලන්ගේ තවුල හැමෝම වී අකුරින් පටන් ගන්න
2: එහෙම නෑ මම සීයා විතරයි
1: අනේ චම්මා කොයි කාලෙද මෙයාත් එක්ක සෙට් මේ මේ මෙයාව සෙට් කරගන්නවද කොහොමද මේ වැඩේ
2: කරන්නේ සයන්ස් පේපර් ක්ලාස් එකේ
1: ආ ඔගේ යාළුවෝ
2: මම ගිල සෙමිනේ ගිහින්ලා මම පිටිපස්සට බැලුවාම අර 11 වසරේක මට මෙහෙම කරා මේ මොකද්ද මේ
3: ඔව් එහෙම දන්නේ
2: ඒ තමයි දන්නා
3: අර ඕනේ ඔය ක්ලාස් සමේ ඒ කාලේ තමයි දැන් නිකන් දැනගත්තේ ඒකයි ඉන්ස්ටාග්‍රෑම් එකේ ඇත්ත
2: මෙයා මාව දැකලා තියෙනවා මම මෙයාව දැකලා තියෙනවා මෙයාගේ videos balna me atmage andiyuna set tane
1: wedi. Ekena o level kalet ogullu music scene eke indala thiyena.
3: Ow. Ow. Api o level scene eke hitiye ne.
2: O level scene eke hitiye ne music scene
3: eka. Music scene eka laide.
1: Etakota paper class eke yo yo kiyuwa. Itupase andura gatta. Ah itupase
2: ඊට පස්සේ ඉතින් අපි කතා කරා කතා කරා ඊට පස්සේ අපි කොහොම කොහොම හරි හැබැයි ඒ කියන්නේ අපි බෑන් ගහන්න කලින් යාළුවෝ ඇත්තට. හ්ම් හ්ම් හ්ම් ප්‍රමා මෙයාගේ යාළුවා වායි මුයි යාළුවෝ කොහෙන් කොහෙන් හරි මේ ප්ලග් එකක් තියෙනවා කොහෙන් හරි.
1: හ්ම්
2: හ්ම් ඉතින් අන්තිමට ඉතින් බෑන්ඩ් එක හදලා දැන් දැන් වලින් කතා කතා කරන්න ඕනේ.
1: යාළුවට කේන. එතකොට මිඩ් ලේන් කියන බෑන්ඩ් එක කොයි කාලෙද පටන් ගත්තේ කවුද මුල් උනේ කියන්නේ?
2: 2020 මම පටන් ගත්තා.
1: හ්ම්
2: හ්ම් මමයි තා මෙම්බර්ස්ලා තුන්දෙනෙක් පටන් ගත්තා. අනූප වාදරෙන් මතක් කරන අපි ඩොක්ටර් බෑන්ඩ් එකේ දැන් ඩ්‍රම
1: බෑන්ඩ් එකේ.
2: හ්ම් හ්ම් අපි අපි අපි තුන් හතර දෙනෙක් තමයි පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ මේ මාස 6ක්වත් යන කලින් මේ දෙන්නා
1: ආවා.
2: මම පටන් ගන්න අපි එක කන්ටෙන්ට් එකක් කරා.
1: හ්ම්.
2: එක කන්ටෙන්ට් එකක් කරලා මාස 6ක් ඇතුළත මම හිතන්නේ මේ දෙන්නා ආවා. ඒතර මේ දෙන්නා තියෙන ස්ටාර්ටිං මෙම්බර්ස් තමයි ඇත්තටම බලුවොත්.
1: හ්ම්.
2: ඊට පස්සේ සජිත අයියා ආදරේ මතක් කරනවා. සජිත ඇන්තනි සජිත අයියා අපිත් එක්ක අවුරුද්දක් එකමාරක් විතර හිටියා.
1: ඒ කියන්නේ බෑන්ඩ් එකේ වැඩ
2: වලට හිටියා. සජිත අයියා බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක් ඉස්සර. සජිත අයියා ආදරේ මතක් මාරම සපෝට් එකක් දුන්නෙන් මාර විදියට මේ මේකට මහන්සි වෙනවා බෑන්ඩ් එකට. අද මෙතන ඉන්නව නම් ශෑන් ලොකු වෙතෝ සල්ලි. ඔව්
1: ප්‍රමෝද වැඩි කතා කරන්නේ අපි මේ පැත්තට යන්න නැත්නම් ප්‍රමෝද අද මුකුත් කියන්නේ.
3: ප්‍රමෝදියේ මේ විදියට.
1: උනාරි කියන්නකෝ. කොහොමද ඔයාලට ආරාධනාව හම්බෙන්නේ විනුච කතා කරන වෙන්න කියලා එහෙමද?
2: ඔව්. සම්ම මුලිම වදානේ. සම්ම ගිතුරු යවුවම. සම්ම යාළු.
3: ඒ කාලේ මායමයි පොඩි කියන්නේ හරියන්නේ නැති බෑන්ඩ් එකක් ලාවට කියන්නේ පටන් අරගෙන.
2: පටන් අරගෙන.
3: ඔව්. ඒක හරියට හරි ගියේ නෑ වැඩේ පොඩ්ඩක්. සෙට් එක අබ්ලික් ඊට පස්සේ මායමයි ඔය ඉදදී විනුච කතා කරලා ඉව මේ බෑන්ඩ් එක තියෙන වෙනවද කියලා.
1: ආ ඊට පස්සේ තමයි මෙයා
3: සෙට් කරන්නේ. දැන් දෙන්නා අපි දෙන්නාම ආවේ ඉතින්.
1: ආ දැන් මේ දෙන්නගේ ඔරිජිනල්ස් තියෙනවා. ඔයගෙ තියෙනවද ඔරිජිනල්ස්?
4: ඔව් මගේ ඉන්ස්ට්‍රුමන්ටල් ඊබේ එකක් තියෙනවා.
1: හ්ම්
2: හ්ම්. Yes.
4: ඒක ඔරිජිනල් එකක්.
2: ඒක චෙක් එක ඒක අනිවාර්යෙන්ම ගිහිල්ලා අන්න මොකද්ද බං?
4: Midnight Paradox.
2: Midnight Paradox කියලා ඒ කියන්නේ ගිටා මේ මං හිතන්නේ සෑහෙන අඩු එහෙම ගිටාරිස් ලේ ලංකාවේ කරලා තිනවා.
3: තමන්ගේ
2: මෙයා ඒකේ වචන නැහැ මොකද ඒකේ වචන නැහැ. මෙයාගේ ගිටාර් ගිටාර් මියුසික් එක EP එකක් තියෙනවා. ඒක සෑහෙන ඉන්ටර්නැෂනල් ආටිස්ට්ල කරන වැඩක්.
1: හා රයිට්. අපිට YouTube එකේ බලන්න පුළුවන්. අපි ආයෙ පාර නම කියමු.
4: Midnight Paradox.
2: Midnight Paradox.
1: රයිට්. ඔම් බලන්න කිව්වා.
2: ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන කෙනෙක් විදිහට කරන්න පුළුවන් ලොකුම වැඩක් අතර මේක.
1: නියමයි. එතකොට මේ මිඩ්ලින් කියන නම
2: මම තමයි බෑන්ඩ් එකේ ඉන්නේ.
4: මමද?
2: මොකද නම කියන්න ඩග්ගලද?
4: මිඩ්ලින්.
2: මිඩ්ලින්.
1: රයිට්. ඔයි මිඩ්ලින් කියන නම කොහොමද එන්නේ?
2: මිඩ්ලින් කියන නම මිඩ්ලින් කියන නම ඇත්තරම
1: විනුචට හිතිච්ච එකක්ද?
2: නෑ මට නෙමෙයි ඇත්තරම අපේ බෑන්ඩ් එකේ කලින් හිටපු මෙම්බර් කෙනා චාතුරු මතක් කරනවා. අපි හොම මිඩ්ටි සෑන නම් ගොඩක් සජස් වුණා. කේක නම් අන්තිමට මිඩ්ලින් කියන එක අපි ඔය ලේන් එකට ආවා. ලේන් කියන එකට ආවා. ලේන් එකට මම එල්ලවම ලේන් 5th lane 6th lane කියලා නේද?
1: ඒක තියෙනවා.
2: ආදරෙන් මතක් කරනවා 6th lane. lane එක කොහොමද දීලා හරි කොටවත් තෝරන්නේ මැද්දේම ගිහලා mid lane ටල් දැම්මා අපි.
1: right එහෙම තමයි ආවේ නේ.
3: තේරුමත් තමයි නේ.
2: මැද පාරේ කොල්ලුටි. ඒ නිසා පළවෙනි album එකත් වැඩි නම් හිතන්න ඕනේ නැහැ නේ මැද මාවත කියලා දැම්මා.
1: එහෙම තමයි එන්නේ.
2: yes
1: right අපි එහෙනම් album එකේ සින්දු අපි live sync කරන්න තමයි හදන්නේ.
2: first time keyboard එක පස්සේ play කරන්න අනේ.
1: ඔව් අපි මේක කැල්ලක්
2: කියවනේ. එනවා අපි ඒකම කියවනේ.
3: ඔව් ඒකම කැල්ලක් කියවනේ.
2: ඔකේ. එනවා
1: මාරාන්තිකා.
2: yes okay here we go.

0: ඩෙංගු මාරාන්තිකයි. වේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්නේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: කොහොමද තරහින්?
7: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
9: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩෙලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න pick me flash book කරන්න.
11: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
12: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
13: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
12: අකුණු ගැහුවත් gini දැත්තත් no problem.
13: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
14: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්.
12: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
14: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
12: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
14: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
15: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Fedwister Sandhal 1396 Amathanna
17: Arigiye harima tanata giye inda LOLC eken ne loan ekak gatte
18: math hariyanna kiyala hari tanata me yannone
19: LOLC Finance hariyanna harima tana
20: Fedwister Sandhal 0115 715 555 Amathanna
21: eka harima apuru lokaya
22: hariyata Alice in the Wonderland vaage
23: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
24: මියුසික්.
25: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේකබඩුවල ලස්සන.
26: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
25: යාගේ නම සීතා.
24: සීතා!
25: මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
27: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
28: සමහරු එන්නේ සද්ද අහලා.
29: තව සමහරු එන්නේ සුවඳට.
28: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
29: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ.
30: GOL International Expo 2026.
31: Motor Show,
30: Lifestyle Expo,
31: Construction Expo,
30: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
31: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
30: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? GOL International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
32: 98.2 98.4

0: Sai Wissa. See you at the 2020.
1: උදේ 10යි විනාඩි 54. ආ වෙලාව කියමු කිව්වනේ.
2: ප්‍රම වෙලාව කියවන් ගොඩ. 54යි.
3: 10යි.
2: උදේ 10යි 54යි.
4: වෙලාව 10යි 54යි.
2: ඒගොල්ලෝ.
1: වෙලාව 10යි වඩා. හරි විනුජ.
4: ඔව්.
1: විනුජගේ අවස්ථාව. විනුජත් කියන්න.
2: 10යි 55යි.
4: 10යි පසු විනාඩි 55යි දැන් වෙලාව.
3: මත් කියන්න. වෙලාව 10යි 55යි.
1: ගේක රේන්ජකින් මෙන්න මෙන්න විදිහකට. දැන් චම්මා. ඔයා පොඩි කාලේ නම් හිතන් හිටියද මම බෑන්ඩ් එකක සිං කරනවා නැත්නම් මම ආටිස් කෙනෙක් වෙනවා මම රටම දන්න ජනප්‍රිය තරුවක් වෙනවා කියලා එහෙම?
3: අනේ නෑ එහෙම නෑ මම අපේ ගෙදර පියානෝ එකක් තිබ්බා ඒ කීබෝඩ් එකක් තිබ්බා ඒක ගහන්න පුරුදු වෙලා හිටියා හැමදාම වගේ ඊට පස්සේ මේ ගෙදර ජනෙල් තිබ්බ තැන ඔය තම්මැට්ටන් මේ බකට් අරම මේ වගේ සෙට් කරගෙන මං ඉතින් අර ඒක ප්ලේ කර කර එහෙම ඉඳපු එකෙක් ඉතින් ඊට පස්සේ එකපාර මේ ඇහුව තාත්තා මේ අපේ යාළුවෙක් එක්ක මේ නෑදෑයෙක්ගේ මේ මේ අයියලා වගේක් ඉන්නවා මේ ගෲප් එකක ඒ කට්ටිය මෙහෙම සෙල්ලම් කරනවා ආටත් මේ කියලා දෙයි. හ්ම් හ්ම්. ඔය යන්න ආසයිද බෑන්ක් කතන්දරේට? ඊට පස්සේ එහෙම දන්නෙත් නෑ. ඊට පස්සේ හා කියලා තාත්තා මේ කොහොමද මේ ස්කල්ට් ස්ටුඩියෝ කියලා ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒකේ මේ මැප් එකකුත් මේ පෑන් එකකින් ඇඳලා මේ යාළුවත් එක්ක ඇව්වා.
1: මැප් එක පෑන් එකකින් ඇඳගෙන
3: ඉතින් යන්න ඕන විදිය ෆෝන් නෑනේ.
1: ඊට පස්සේ මේ වඩේ අන පාර කිව්වා.
3: අන පාර කියලා ඒකේ එහෙම ගිහිල්ලා ඒ පටන් ගත්තා. ඒ පටන් ගෙනද තාම යනවා ඉතින් ප්‍රැක්ටිස් කියලා පෑන් ගන්න කියලා. තාම යනවා දැන්. අවුරුදු ඉතින් මේ කට්ටියව සෙට් කළා මම අවුරුදු 7ක් විතර. ඔව්.
1: අවුරුදු 7ක් විතර. විනුජ නම් ඉතින් බෑක්ග්‍රවුන්ඩ් එක මියුසික් පැත්තෙන් තිබ්බා. අම්මලා තාත්තලාත් සිං කරන කට්ටියද නැත්නම් සීයා විතරද?
2: ඔව්. අම්මා සීයාගේ කන්සර්ට්ස් වල බෑකින් වෝකල්ස් වල තියියා.
1: හ්ම්
2: හ්ම්. ඊට පස්සේ අප්පච්චිත් ඩ්‍රාමා කෙනෙක්. අප්පච්චිත් වෙස්ටර්න් මියුසික් ෆීල්ඩ් එකේ අප්පච්චි බෑන්ඩ්ස් වල ප්ලේ කරා.
1: හ්ම්
2: හ්ම් හ්ම්.
1: එහෙම ෆැමිලි එකෙන් ආවා. ඊට පස්සේ ආ පුංචි කාලෙම හිතුවද මම සිං කරන්න තමයි යන්නේ කියලා?
2: පුංචි කාලෙම ආසාව තිබ්බේ සෝලෝ ආටිස් කෙනෙක් වෙන්න. හ්ම්
1: හ්ම්.
2: සීයාගේ වන් මෑන් කන්සර්ට් එකක් එක්ක මේ සෝලෝ කන්සර්ට් එකක් කරන සෝලෝ ආටිස් කෙනෙක් කියලා. හ්ම්
1: හ්ම්.
2: හැබැයි දැන් ඒ ආසාව ගිලලා
1: තියෙනවා. දැන් මොකද වෙන්නේ?
2: දැන් මොනේ බෑන්ඩ් එකක් කරන්නේ?
1: ඔව් දැන් මම දැන් ඕගොල්ලෝ වෙන කතා කරනවා චම්මා කියේ. දැන් මම ඕගොල්ලන්ගේ ෆොටෝස් දානවා පෝස්ට් එක හදනවා. මේ අපි තුන්දෙනාගේ ෆොටෝස් ඕනේ බෑන්ඩ් එකේම ටික දාන්න.
2: ඔව්.
1: ඒ බෑන්ඩ් එකම තමයි නේ එක පවුලක් වගේ ඕගොල්ලෝ. එකට කන්නේ එකට බොන්නේ. එහෙම එක පවුලක් වගේ.
3: ඒක ප්‍රිවිල් එක වදනක් තිබ්බා මං ඉෂාන් නෑල්ට පෙන්නන යවරුනේ කියලා. නෝනට එකලේ අපි එක දම්මැලේ.
2: ඔව්. මං හිතන්නේ හරිම හය තමයි එකට කියලා
1: තින්නේ. ප්‍රමෝද් ඔයාගේ කොහොමද පුංචි කාලේ තිබ්බ ආසාවල්?
4: ආසාවන් කියන්නේ මම මුලින්ම ඩ්‍රම්ස් ප්ලේ කරේ.
1: හ්ම්
4: හ්ම්. ඊට පස්සේ බඩ බඩ ආසාව වුණා ගිටාර් ප්ලේ කරන්න. අපේ තාත්තේ එම මියුසික් කරේ.
1: හා.
2: තාත්තගේ නම කිව්ව අපි.
4: සුදත් ජයවර්ධන.
1: හ්ම්.
2: අංකල් ආදරෙන් මතක් කරන අංකල් අපි අතින් දැන් මුන් වෙලා කොච්චරද
4: මාස 7ක්
2: මාස 7ක් විතර. හ්ම්. අංකල් ලැබිලා ඉන්ඩස්ට්‍රි එකේ
4: පුංචි
1: කාලේ තිබ්බේ මියුසික් පැත්තේ අනේකද?
4: මුලින්ම තිබ්බා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් වෙනවා කියලා. ඊට පස්සේ වෙනස් වුණා.
1: දැන් ඒක වෙනස් වුණා. ආසා නැහැ දැන් මේ ඉන්න ඕක විනෝදාංශය කරගෙන මේක ෆුල් ටයිම්. ෆුල් ටයිම් කරගෙන යනවා. චම්මා මේ පැත්තේ හංසිකා සින්දුවෙන් තමයි මම හිතන රටම දැනගත්තේ. සින්දුව මෙහෙම ජනප්‍රිය වෙනකොට TikTok එකේ වයරල් ආනකොට මොකද ඔයාට හිතුනේ?
3: ඔව් ඒක දාද්දි මුලින් හිතුවේ නෑ. ඉතින් ඔච්චර දෙයක් සින්දුවකින් එහෙම වෙයි එච්චර මිනිස්සු ඒක එහෙම ඒ සින්දුව වැළඳ ගනී කියලාත් එහෙම මුකුත් හිතුවේ නෑ. ඉතින් මැජික්කගේ ඉතින් බලන් හිටියා. ඊට පස්සේ මම ඒ කියන්නේ මේ සින්දුව ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක බලන්න ගත්ත පිස්සෙක්ව. ඊට පස්සේ මම ඒක හිතලම නවත්ත ගත්තා.
1: හා ඒ කියන්නේ මම තව කවුද කමෙන්ට් කරන්නේ ඒවා ආසියනාද?
3: ඒ රීච් එක දැකලා ඊට පස්සේ ඒ කියන්නේ නිකන් ඇඩික්ට් වෙලා ඊට පස්සේ ඒක බල බල හිටියොත් පිස්සෙක්වගේ ඒ හිතන පාන්දර තුන ඊට පස්සේ හිතලා තා වැඩ දිනවනේ කරන්නේ ඒක හින්දා මේ බෑන්ඩ් එකේ කතන්දර තියෙන හින්දා ඒ පැත්තෙන් එහෙම මේ වෙලා මේ පැත්තට බැස්ස නැත්තම් පිස්සු වැදෙනවා.
1: පිස්සු වැදෙනවා.
3: දැන් ඒක තරම් හොඳයි.
1: දැන් ඔයාගේ සින්දුවක් කරන්න දැන් ඔයා හංසිකා සින්දු කරන්න යනකොට අපේ හිතමුකෝ පළවෙනිම අයිඩියා එක ආවේ කොහොමද?
3: අයිඩියා කියන්නේ ඉස්සෙල්ලාම ඕකේ මම ගෙදරින් නම් බීට් එක තමයි හැදුවේ. මේ සින්දුවේ මේ සවුන්ඩ් ටික එකතු කරලා අරම කරලා ඊට පස්සේ තමයි ඒකට තින් මේ එතනම ඉඳගෙන පස්සේ
5: කෙනියා මතක් කරන්න ඕනේ.
3: කෙනියෝස් මේකේ ෆීචර් කරපු ආටිස්ට් කෙනියෝස් මේ සින්දුවේ.
1: එයා සාමාන්‍යයෙන් හැම සින්දුවකම ෆීචර් කරන්නේ
3: නැහැ. නෑ මේක මම කිව්ව කලිනුත් එයාගේ ස්ටයිල් එකේ සින්දුවක් නෙමෙයි. ඊට පස්සේ මිනිහට යවුවට පස්සේ මේ පොඩි කාලයක් දෙන්න කියලා බලලා ඊට පස්සේ එයාත් ඒකට ලිව්වා ඉතින්.
1: ලිව්වා. ඔව්. එතකොට බෑන්ඩ් එකේ සපෝට් එක කොහොමද ආ සින්දුව කරන්න පටන් ගත්තේ?
3: ඔව් මම ඒක තමයි අර මේන්දිම කියන්නේ. දැන් මම වෙන මොනවත් බෑන්ඩ් එකක ඉන්නවට වඩා මේ බෑන්ඩ් එකේ ඉඳපු එකේ මේක දැන් බලන් යද්දි මෙහෙම පිටිපස්සෙන් හැරලා බලද්දි අපිත් සින්දු කරලා බෑන්ඩ් එකත් සින්දු කරලා මේ කට්ටියත් සින්දු කරලා අපි හැමෝම ඉන්ඩිවිජුවලි
5: බෑන්ඩ් එක හැමෝටම සෝලෝ සින්දු.
1: ඒක තමයි අපි බැලුවේ. දැන් සාමාන්‍ය බෑන්ඩ් එකේ එක්කෙනෙක් එක්කෙනෙක් කෝ දෙන්නෙක් තමයි සෝලෝ වැඩ කරගෙන යන්නේ. නමුත් මේ බෑන්ඩ් එකේ හැමෝගෙම සෝලෝ.
5: ඒ කියන්නේ පර්කෂනිස්ට්ක් තියෙනවා සෝලෝ. ආ. ගමගේ හදලා දෙනවා තමයි දැම්මේ
1: නැහැ.
5: ඒ කියන්නේ කට්ටිව දාලා
1: තියෙනවා. බෑන්ඩ් එකෙන් සෑහෙන සපෝට් එකක් හම්බුණා.
3: එතකොට තමයි ඉතින් ඇත්තටම අර ඒක සමාජයක් වගේ මෙහෙම හැදෙන්නේ. ඔක්කොම ඉඳලා නැත්තම් තනියෙන් ගිහිල්ලා වගේ එහෙම කරන මොකුත් තේරුමක් නැහැ ඉතින්.
1: ආ දැන් වීඩියෝ එක ෂූට් කරනකොට කොහොමද? ආවද කට්ටිය මේගොල්ලෝ පිටිපස්සෙන් ඉදියද?
3: ඔව් අපේ ෆයිනන්ස් මැනේජර් කලින් කතා කළේ වෙපාරින්ද කියලා මම ආදරෙන් මතක් කරනවා. එයා ඒ බෑන්ඩ් එකේ
5: වීඩියෝ ඉන්නත් එක්ක.
3: ඔව් වීඩියෝ එකේ ඉන්නවා. මෙතන තමයි මේ වැඩිට කතා කරලා උදව් කරලා සපෝට් එක ඉතින් 100 200ක් තියෙනවා ඉතින් බෑන්ඩ් එකේ පැත්තේ.
1: බෑන්ඩ් එකේ පැත්තේ.
3: කිසියම් රෙස්ට්‍රික්ෂන් එකක් නැති එක ගැන මට මාරම ඒක මාර ප්‍රවුඩ් ඉතින් මේ බෑන්ඩ් එකේ ඉඳලා මේ එහෙම එකක් වෙච්ච එක නැත්තම් ඉතින් අපි දන්නවා ඉතින් يعني බෑන්ඩ් වල තියෙද්දි සමහර වෙලාවට එහෙම වෙද්දී ඒකේ පොඩි අනිත් පැත්තට ස්ටෙප් බෑක් වෙන්න පුළුවන් තැන් තියෙනවා. මට ඉතින් ඇත්තටම මාර ලකි ෆීලිං එකක් තියෙනවා ඉතින් ඒ අස්සෙන් ඉතින් බෑන්ඩ් එක පැත්ත.
5: ඔව් ලකි
3: ලකි ඔව්
1: ලකිද චම්මද?
3: ලකි
1: චම්ම. රයිට් අපි එනං දැන් 11 විනාඩි 1යි නේ. අපිට න්ියුස් අහන්නත් යන්න තියෙනවා. ඒ නිසා අපි ඉක්මනට මහන්සික අහන්න හදන්නේ ලයිව්.
3: ඔකේ.
1: රයිට්?
3: කියමු. ආ ඔන්න කිය.

0: ඔලු පන්තියේ ම රෝස පන්තියේ කොනේම බංකුවේ මං ඔයාගේ චිත්‍ර ඇන්ද චූටි ටීචර් තත්තොරෙන් ඒව දන්නේ නෑ ඔයාට ඒව තේරුම් ගන්න බෑ ඩ්‍රාම පන්තියේ හොඳම ළමයා තමාගසලයි අහක බලලා බනාන කාල කාල යන් සවාරි මාරි කාල හංසිකා ඔයාගේ මක්කේ කෑවේ මන් තුනේ දියන්සිකා.
1: Yeah. Right, අපි break එකක් අරන් එමු. උදේ 11:00 විනාඩි 2යි.
2: Yeah.

0: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
1: මතකද Single Big Bonanza.
2: ඊට හැටට discount කරගෙන
1: මේ අවුරුද්දේ තාවා.
2: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
3: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තාගිල්ස්
0: ෆුඩ් සිටි සතියන්තේ අඩු මිල පෙරලිය. කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 350යි. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 230යි. මෙම මිල ගණන් පෙරදැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
6: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත් කම.
7: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114-700.
8: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදයා. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
9: අපිත් ඉන්නනේ ලංකාවේ. මරදන් කඩවල
8: යකඩ. මරදන් කඩවල යකඩ යන්නේ. කඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
11: අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
13: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
14: 98.2 98.7

0: Theatre Top Story.
1: ඉරණවිල වෙරළ තීරයේ සැක කටයුතු යාත්‍රාවක්. හලාවත ඉරණවිල වෙරළ තීරයට ගොඩගස ඇති යාත්‍රාවක් සම්බන්ධයෙන් නාවික හමුදා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම යාත්‍රාව වෙරළට ගොඩගස ඇත්තේ අද අලුයමයි. නාවික හමුදාව සඳහන් කළේ ගල්පරවල ගැටීමකින් තොරව යාත්‍රාව වෙරළට ගොඩගස ඇති බැවින් කිසියම් පිරිසක් එම යාත්‍රාවෙන් පැමිණ ඇද්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි. යාත්‍රාව ඉන්දියාවට අයත් එකක් බවටද සැක පළ වී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුර පහර දෙන ඉන්දිය කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදෙවි ලකුණු 39ක් රැස් කරගෙන සිටිනවා. යසස්වි ජයස්වාල් ලකුණු 32ක් රැස් කරගෙන සිටියදී දැවී ගියා. KL රාහුල් ලකුණු 14යි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවතෙන තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකියි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4 Siyata Deva

0: I Whistle. See you at 2020.
1: ලොකු බ්‍රේක්යක් අත්තනේ අපි ඊළඟට අපි දැන් මේ ඊළඟට සින්දුවක් කියන්න ඉන්නේ. ඒක කියන්න ගන්න විස්තර
2: ඔයාද?
1: මම සින්දු කියන්න ආසයි, කවුරුත් අහන්නේ. අපි අහන්නේ විනුජගෙන් සින්දුවක්. මීට කලින් අපි විස්තර ටිකක් කතා කරමු. බෑන්ඩ් එක කොච්චර දුර අරන් යනද බලාපොරොත්තු?
2: බෑන්ඩ් එක අපි මැරණගම්ම ගහන්න අනිවාර්යයෙන්ම.
1: අපි තව අමාරුයිනේ.
2: අවුරුදු 20ක් කර ගන්න නවත්තමයි.
3: 20ක්
2: කොහෙද? 20ක් නවත්තු.
1: ඒ වෙද්දි
2: මෙහෙමයි, 20ක් ඇතුළත අපි කරන්න ආස දෙවල් ටිකක් තියෙනවා. ඒ දෙවල් ටික කොහොම try කරන්න I think කරන්න. We'll see.
1: වයසට ගියාම
2: බෑන්ඩ් එක නවත්තරද කාලෙකදී බෑන්ඩ් එක දිගටම කරගෙන
1: යනවා.
4: මම පර්සනලි ඉතින් ආසයි

0: දේවල් තියෙනවා. දැන්ට එන අලුත් බෑන්ඩ්ලුත් අපි ඉගෙන ගන්නවා සෑහෙන දේවල්. ඇල්බම් එක කරන කතාව ඇතුලේ ඇල්බම් එක එක්ක අපි සෑහෙන මතක් කරනවා ඩැඩි, මේරියන්ස්, ජිප්සීස් වගේ බෑන්ඩ්ස්. ඇත්තරම සෑහෙන ඉන්ස්පයර් වුණා අපිට ඇල්බම් එකක් කරනවා කියන එකට ඔළුව කියන්නේ හැදින්න. සහ ඉතින් අනිත් දැන් අපේ ජෙනරේෂන්ගේ බෑන්ඩ්ස් වලින් අපි සෑහෙන දේවල් ඉතින් ඉගෙන ගත්තා. ඇත්තටම ඉගෙන ගන්නවා, තාම
1: ඉගෙන ගනිමින් ඉන්නවා. රයිට්. එතකොට ඉන්ටර්නැෂනල් පැත්තෙන් ගත්තොත් එහෙම ඕගොල්ලෝ බලන කට්ටේ ඉන්නවද? ඒගොල්ලොන් අනුකරණය කරනවද, අනුගමනය කරනවද?
0: අනුකරණය, ඒ දෙකේ වෙනස මට සුට්ටක් කියන්නේ අනුකරණය කියන්නේ ඒක
1: ඒකම කරන එක.
0: අනුගමනය කරන ඒත් ඒකමද?
1: නෑ, අනුගමනය කියන්නේ
0: ඉන්ස්පයරින්. යස්, ඉන්ස්පයර් නෝ හැම බෑන්ඩ් හැම ආටිස්ට් එක අපි ගියත් එක්ක බෑන්ඩ්ස් එහෙම බලන්න අපි ටුවර්ස් ගියාම බලනවා. ඉතින් කන්සර්ට්ස්
1: ස්ටයිල් කරන එක
0: ඒත්
2: ස්ටයිල් කරන එකත් ඇත්තට ඉතින් දැන් මයිකල් ජැක්සන්ලා එහෙම ඇඳන් ඇඳලා ඒ කාලේ සින්දු කිව්වා නම් අපි නිකන් මේ ෂෝට් ගහලා සින්දු කියන්න බැරි හන්දා.
1: එනවනේ ෂෝටත් ගහලා
2: තියෙනවා. නෑ ෂෝට් ගහනවා, ෂෝටත් ඒ
0: ලස්සන මම්මගේ ටී-ෂර්ට් එක ගලවලා තියෙනවා.
2: ටී-ෂර්ට් ගලවලා ගහනවා. අර කරන්න පුළුවන් ඔක්කොම ටික කරන්න මේ
0: ටී-ෂර්ට් ගලවලා. ඔව් ඇත්තටම මම බ්ලේසර්ට් ඇඳා, ෂර්ට් ඇඳා, ටී-ෂර්ට් ඇඳා, ආම් කට් ඇඳා, ෂෝට්ස් ඇඳා, සරං අඳිනවා, ඩික්කල සම්බන්ධිනවා.
2: කොන්සර්ට් එකක් ගියා අපි සවස්
0: නේතු. ඔව් එක කොන්සර්ට් එකක් ගියා. ඒ කියන්නේ එන්න මාවුල් ඒ කාලේ අවු කාලේ නෙමෙයි දවස. වැහැලා වැහැලා වැහැලා වැහැලා මණ්ඩ වෙලා චොක්ක වෙලා ඕම් වෙලා
1: මට
0: රෑ 10ට දින මිෂන් එක ඒත් ගියේ නැහැ. අන්තිමට අත්‍තර අපිට අඳුම් මාරු කරන ටයිම් එකක් තිබ්බේ නැහැ. අපි සේජනල් අපි ඉතින් ඒක මිනිස්සු වෙනුවෙන් අත්‍තර කරේ අතු කම්මැලි කම නෙමෙයි. තවත් ඒක ඇදුණ නම් එහෙම එක පව් වේ මිනිස්සු ප්‍රශ්නයක් කරනවා. ඒ නිසා අපි එයා දැන් ඊට පස්සේ නෝ මීටින් අපි කන්සර්ට් එක ගැව්වා.
2: ඒක ජොලි වැඩේ ඉතින්.
0: ආදලා ඔව් මෙහෙම තෙමෙනවා වහිනවා මේ අපි ස්ටේජ් එකේ තෙමෙනවා. අපි ෂෝට්ස් අඳගෙන ගෙදරින් ගානවා කන්සර්ට් එක ගැව්වා. ඒක කවුරුත් කරන්න එපා ඒක. අපි කරා හොඳ දෙයක් නෙවෙයි.
1: රයිට් අපි එහෙනම් අහමු අපේ විනුජගේ සින්දුව.
0: සෝරි.

0: නියමයි සුපිරි.
1: Thank you.
0: දැන් මේ වාගේ බෑන්ඩ් එකෙත් සින්දු ටික ප්ලේ කරනවද?
1: මේක බෑන්ඩ් එකේ සින්දු තමයි. දැන් අපි කියන්නේ කන්සර්ට් වල අපි සෑහෙන කියන්නේ බහුතරයක් 95%ක් අපි ප්‍රවීණ ගායකයන්ගේ අපේ ලංකාවේ හිට්ස් තමයි අපි ප්ලේ කරේ ස්ටේජ් එකේ. ඉතින් මම මේක අහන් ඉන්න බලන් ඉන්න හැමෝටම ආදරෙන් කියන්න කැමති. ඊළඟට මිඩ්ලෙන් කන්සර්ට් එකක් බලන්නදී අපේ සින්දු ටික ගන්න ලැස්සලා ඉන්න කියලා.
0: අනිවාර්යයෙන්.
1: ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, ඒ අපි මෙච්චරකල් ඒ ප්ලේ කරපු හැම සින්දුවකම ඒ මුල් ආටිස්ට්ගේ ගායකයන්ට, ඒ ලිරිසිස්ලට, මියුසිෂියන්ස්ලට හැමෝටම

0: ග්‍රේට්ෆුල් නො අපි මොකද අපි මෙතැන්ට එන්න මිනිස් අපේ දැනගන්න අපි ගුලන්ගේ සිදු පලේ කරලාපයකින් ඉතින් ඒ හැමෝම ආදරයෙන් මතක් කරන ගමන් ඒ හැමෝටම අපි තෑන්ක් ෆුල්ලන ගමන් ඊළඟට එනවනම් කරුණා කරලා අපේ සිින්දු අහන්න බලගෙන
1: ජයවේවා අනිවාර්ය රයිට් අපි චාට්ටි ඊළඟ සිින්දුව හමෝ.

0: වෙනම දෙයක්. පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද? ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: තරංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහසෙයියාව බෝඩිමේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
4: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
3: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
0: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
5: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-377. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා, හදවත් දිනු හිතවත්කම.

0: luna da suju kotigena e disney
1: danen anna සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB-
7: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න කළු
8: සුදු
7: සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්
9: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
10: 98.2 98.7

0: Sai Wissa. See the 2020.
1: උදේ කොළ හයි විනාඩි 32යි වෙලාව. දැන් පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. එන්නේ හරිද? දැන් ගීතෙන් ගීත කරන්න තියෙන්නේ. ඔගලන්ට ගීතෙන් ගීත මම අකුරක් දෙනවා, රස වාසීන් කරනවා, මම නවත්තනවා, ඒ අකුර ඔයාට දෙනවා. පොඩි වෙලාවක් අපේ එක කරමු. ඔයා මුලින්ම මයන්න.
2: මට සිතන්න බෑ, අදහගන්න බෑ, හිතන්නවත් හිතනෑ. පපු ගිනිත්ත මත සිය පතක්ව ඉඳ පරව යන්න මට බෑ. මට සිතන්න බෑ, අදහගන්න බෑ, හිතන්නවත් හිතනෑ.
1: නෑ
2: නෑද නෑද
1: දන්නවත් දෙන්නේ
2: නෑ.

0: දැන් මේ පේලිය නැවතුත් නයන්නමයිනේ
1: හරින්නේ
0: නයන්නම නවතින්නේ
2: හරි.

0: Harry, Lionel.
1: La la la la la la la la la la la la la la la la la la
2: la la la la la la la la la la la
1: la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la
0: la la la la la
2: ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා

0: ஆதரே
1: ர
2: ரம்பரி கிய ரம்பரி தம்மி கவுதன தாவரே பாக்கர் கவுத இன்னே ஜரமரே அம்பரே மல்லி நிஜ காம்பரே
3: கிட்ட பண்டோ
1: சுபரி சுபரி சுபரி தேங்க் யூ தேங்க் யூ
2: தேங்க் யூ
1: හරි දැන් මේ බෑන්ඩ් එකේ ප්ලේ කරනකොට විනුෂ කොහොමද ඔච්චර එනර්ජි එකෙන් නටනවා බිම්ම පෙරලෙනවා උඩ පායනවා ඔච්චර එනර්ජි එකක් කොහොමද
0: සෝබ
1: ප්‍රැක්ටිස් එකෙන්
0: අත්‍තරම ප්‍රැක්ටිස් කියලා ආසාව අපි ගොඩක් අය එතන අපි මොනාරි අත්‍තරම ස්ටේජ් නැගෙන කලින් මේ එහෙම කිසිම දෙයක් එකන අපේ රූල් එකක් අපි ස්ටේජ් එක නගින රූල් එකක් කියන රූල් එකක් නෙමෙයි ඒක අපි හැමෝම කතා වෙලා අපි ස්ටේජ් එක නගින්න කලින් මදු විත තොල ගානේ නැහැ සහ මුකුත් නැහැ කියන එක. මොකද අපි ඒක 100% කරන්න ඕන දෙයක්
1: නෙමෙයි. අනිවාර්යෙන්.
0: ඒතර හැමෝම ඇත්තම ඉතින් ඉන්නේ හැමෝම කියන බහුතරයක් ඉතින් ඉන්නේ උඹලා මොනවද වන් ඔය කරලා ඉන්නේ. ඇත්තම මුකුත් නැහැ. ඒ අපි ආසාවෙන් කරන වැඩේ නේද ඇත්තම. මාරම ආසාවෙන්. කොයි වෙලාවද ස්ටේජ් එක නගින්න බලන් ඉන්නේ. පල්ලයට ඔව් පල්ලයට ලේදී කම්මැලි වුණා.
1: කොහමද විනුෂගේ මේ ඇඟේම තියෙනනේ පොඩ්ඩක් දඟේ කාර ගැතිය. ඒක තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් එහෙම කරද්දි මෙහෙම දඟලනවද?
4: ප්‍රැක්ටිස් කොහොමත් නැ දඟල ගත්ත ගමන්ම තමයි එන්නේ. පොඩි කාලේ නම් ඉතින් මෙයා පොඩි කාලේ මන් දැකලා නැහැ මොන මෙයා කියව කතා වලින් ඉතින් මෙයා
1: දඟලලා තමයි ඉතින්
4: බැට්මෑන් වෙලා තිනවා සුපර්මෑන් වෙලා තිනවා
0: ක්‍රිස්ටියන් වෙලා තිනවා ස්පයිඩර්මෑන්ට බැට්මෑන්ට
1: තිබ්බ
0: ලොකු වෙලා අරෝ වෙන්න ආසාවක් තිබ්බාර
1: දැන් වැඩිම ආකර්ෂණයක් තියෙන ගෑන් ළමයිගෙන් කොල්ලෝ තුන් දෙනාගෙන් හරි කව තව බෑණි කට්ටි ඉන්නවනේ
0: චම්මට
4: මට නෑ මෙයාටයි අපේ සිතුම් අයියට ඉන්නවා දැන් අර ආකර්ෂණයක් තිබ්බ පළේ ඉතින් අර වැඩි ඉතින්
0: අර මේම හය දෙනාම මාර ලස්සනේ
1: මේකනේ
0: දරා ගන්න බැරි ලස්සනක් තියෙන කියන්නේ
1: ලස්සනයි
0: අපිටත් අපේ වෙලාවකට ලස්සන අමාරුයි අපේ දරා ගන්න මොකද මාරම එකක් අපිටත් පේනවා
1: විසි වෙනවා
0: මේ මිනිස්සු හිතේ වම් මේ කියනවා අපිටත් කියනවා
4: කියලා
1: මාර ලස්සනක් තියෙන ඇත්ත ලස්සනයි ඉතින් මේ බලන චම්මා හයි ප්‍රමෝද් විනුජ වැඩි මාකර්ෂණේ තියෙන්නේ විනුජට එතකොට නේ
0: නෑ නේ වන්
4: ඒක බෙදිලා යනවා ඇත්තටම එක එක ඇයට
0: මම පාස් කරනවා අපේ කට්ටිය
1: කොහොමද දැන් මේ ගර්ල්ස් ලා හැම මැසේජ් කරන මෙහෙම වදයක් වුණ අවස්ථා තියෙනවද සමහර ඉන්නවනේ ඉතින්
0: නෑ නේ එහෙම කියන කාරණා නෑ නේ හැමෝම හොඳයි අනේ හරි ආදරේ දිනවද
1: රසිකයන්ගෙන් වෙච්ච කරදර එහෙම තියෙනවද
0: තුවාල වෙලා තියෙනවා අනුෂ්කයමයි දෙන්නම් ෆොටෝයක් ගත්තා අත් දෙක අපේ වාස්ති අනුෂ්කයම අපි ඉටලි ගිහිල්ලා අනුෂ්කයම අත් දෙක ෆොටෝ දෙයක් ගත්තා මේ තුවාල දෙන්නගේ වර්ෂයේ නෑ නෑ එහෙම කරදරයක් නෑ ඒක හරියට
1: ඒක ඉතින්
0: ආදරේ ඉතින් ඒක
1: ආදරේට අල්ලන්නේ පොඩ නියපොතු දික් වෙලා
0: ඔව් ඒකන මේ හරිම ග්‍රේට්ෆුල් ඉතින් අපි
1: එතකොට ඔයාට මොකක්ද එහෙම අකරතැබ්බ වෙලා තියෙනවද
4: මොන අකරතැබ්බ කියන්නේ
0: මුද මම තමයි කරලා තියෙන අකරතැබ්බ ටී-ෂර්ට් එක ගැලවෙන්නේ ස්ටේජ් එකට වතුරෙන් නාවලා තියෙන ස්ටේජ් එකට වතුරින් මෙහෙම
4: නෑ අකරතැබ්බ මේ වෙනවා මේ ගෑන් ළමෙන්ගෙන් වෙලා නෑ ඉතින් වෙනවා නම් ආසය පිට්ටා කරගෙන
0: ආසව එහෙම
1: ගෑන්ලා
0: මේ ගෑන්ලා මේ අපිට කරදර කරන තරම් එහෙම නෑ නේද
1: අපි එහෙම නෑ
4: ඔව් ඔය නානේ අපි වෙන ප්‍රශ්න ගෑන්ගේ
0: හරි අපි ලරස මේක කරන්න
1: අපි බ්‍රේක් එකට යන්න කලින් සින්දුවක් කියන්න ඕනේ දැන් පුළුවන් නේ කොහොමද
0: කියම් ප්‍රොම්

0: සොපිරි සොපිරි ඒ සිින්දුව වාගේ ඔයාලට මොකද හිතුනේ අලුතෙන් ඇල්බම් එකක් කරන්න ඕන කියලා ඉස්සර තමයි අත්‍තරම ට්‍රෙන්ඩ් එකක් තිබ්බා නමුත් දැන් ඒ ට්‍රෙන්ඩ් එක නැහැ
1: නැහැ සීලගේ අපි සීල මාරම අපි බෑන්ස් වත් එක්කම ගිරසේ ජිප්සීස් මීරියන්ස් ඩැඩි ඩැඩි මාසින ආරාබියාදම්ස් දෙකම අපි මාරම ෆෑන් හොට් චොක්ලට් මතක් කරන්න ඕන හොට් චොක්ලට් අපේ ටෙහාන්න එලා EP එකක් දැම්ම දැන් අවුරුද්දක් විතර කලින් මම හිතන්නේ අනුරාගේ කියලා මරු එතකොට ඒ ඇල්බම් කල්සක ලංකාවෙන් තමයි ගියේ අනිත් හැම රටකම ඉන්ටර්නේෂනල් බෑන්ඩ්ස් ඉන්ටර්නේෂනල් ආටිස්ට් අනිත් වාරෙන් අවුරුද්දක ඇල්බම් එකක් දානවා අනිවාර්යෙන් මරුදුරක ඇල්බම් එකක් එනවා බෑන්ඩ්ස් වල يعني අනිවාර්යෙන්ම එනවා සෑහෙන කාලයක් කරේ එනවා ඇල්බම් එකක් ඉතින් ඇල්බම් එකක් අපිටත් මෙහෙම අපේ සින්දු තුනක් විතර තිබ්බේ අපි ඔරිජිනල්ස් අවුට් කළා සින්දු හතරක් විතර.
0: හ්ම්
1: හ්ම්. මේව දැන් සින්දු හතරයි වන් තියෙන මොකද ඇල්බම් එක අවුට් කරාට පස්සේම තේරෙන මේක පාට අපිට මේ සින්දු පහලක් වුණා ඒ පාට.
2: හ්ම්.
1: ඒතර ඒ කියන්නේ and මාර්ම සතුටුයි අපි ඇල්බම් එක අවුට් කළා පැය 24ක් ඇතුළත Apple Music වල rock genre එකේ number 1 album එක වුණා අපි ඇල්බම් එක.
0: නියමයි.
1: and all genres මුළු all genres ඔක්කොම number top 3 tip up album. ඒකේ top 5 වල හිටියේ BTS, අපි Ariana Grande, එහෙම Drake top 5 වල ඉන්නේ. මම දැන් තාමත් rank එක තියෙනවා.
2: තාමත්
1: 3. ඊට පස්සේ rock genre එක හිටියේ අපි Linkin Park, Toto. ඉතින් හරි සතුටුයි ලංකාවේ ඒ genres ටික අහන මිනිස්සු ටික album එකක් විදිහට අපි release කරපු ඒ bulk එක අහනවා කියන එක මාරම happy.
0: උදේ 11:42.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
0: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0676251330.
5: හරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111515555 අමතන්න.
8: හිනා වෙන්න මෙන්න වෙලාව.
9: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
10: අහසින් වැටෙන එක.
9: ඔව් කියනකෝ අහසින්.
10: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
9: කියනකෝ.
10: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
9: කරා. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
11: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
12: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0111 4700 678.
5: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්ත බට
7: රියල්ම බට එක්ස්පීරියන්ස් එකකට නැල්වත්ත බට.
10: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: සතුට රස ගොඩ මුසු වෙන කැමවල රස සුරකෙන
10: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
9: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 880 400. LOLC රන් සවි රන්නය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
17: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
15: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
20: ගංවතුරට සිරසිරුමට දැම්මම් බයි නෑ.
21: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
22: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
23: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදෙම නැගිටලා උයන් ට්‍රයි කළා.
22: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
23: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
24: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
25: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
26: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
27: අවන්ස් ටිකෙන් ටික ප්ලේ.
28: 98.2 98.7

0: Siete Whissa y Whissa. Siete 2020.
1: Right, අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. චම්මා ඉන්නවා, විනුජ ඉන්නවා, ප්‍රමෝද් ඉන්නවා. ඉතින් මුළු බෑන්ඩ් එකම නියෝජනය කරන්න තමයි අද ගෙන්න ගත්තේ. ඉතින් අවසාන වතාවට අපි කතා කරමු ඔයාගේ ඉදිරි බලාපොරොත්තු ටික ගැන.
2: ඉදිරි බලාපොරොත්තු ඉතින් ඇත්තටම ඊත නිදාසේ මියුසික් එකක් කරගෙන තව ඇල්බම් එකක් දාලා තව සින්දු ටිකක් ඉතින් එදියට දාලා හැමදාම වගේ ඉතින් ජොලි ඉන්න එක තමයි ඉතින්.
1: එතකොට අනිත් ටික කියන්නේ ෆැමිලි එකේ පැත්තෙන් කසාදයක් බැඳලා ඒ එහෙම බලාපොරොත්තු නැහැ.
2: ඒක ඉතින් ගාන ඕනේ අදාළ කාලේ අදාළ වෙලාවට ඒ කියලා තැන තමයි මම ඉතින්
3: ඒක හිතන්නේ අපිට ඒත්ේ කියලා.
2: ඒ තාජාතා ඉතින් මම එතකොට බලනවා දාත බලනවා. ඒ තාජාතා නේදාන වහලා ඉතින්
1: හොයාගන්න
2: මංගලකින් කිනි හරි
1: පත්තරේ
2: දාලා බලමු ඉතින් ඒ තාජා.
3: කොට්ටායේ
2: එච්චර ගොවි එච්චර පවකාරයක් නෙවෙයි ඉතින් මම
1: කෙල්ලෝ කැමති ඉතින් මෙයාට පෙන්නන්නේ
3: චම්මටද
2: වැඩ කරලා තව ආසාවයි ඉතින් මේ තාම ඉතින්
1: තාම පොඩි
2: පොඩිනේ ඉතින් මම
3: ඔව් ඒ කියන්නේ මුට කෙල්ලෙක් කතා කරනවා දැන් අපි දන්නවා මුට කෙල්ලෙක් කතා කරනවා කියලා මම අර ඉන්නම් මේ වැඩේ පොඩ්ඩක් කරලා ඉන්න අර එහෙම සින්න මියුසික් සින්න මේ ඔය රිප්ලයි කරපන් ගුගලින් ගොන් පොඩ්ඩේ නම් මම වැඩේ කරලා කරමු
1: රිප්ලයි කරන්න. ඒතර ඉතින් සෙට් වෙනවා අඩුයි
2: නේ අඩුයි.
1: ඔයා ફોකස් එක දෙනවා අඩුයි මේ පැත්තට.
2: ඔව්
1: ඒතර විනුජ ඔයගේ
3: මම ફોකස් එක දෙන පැත්ත දාන්න.
1: ඔය පැත්ත තියන්න
3: නෑ නෑ
1: ඒ පැත්ත
3: ඕනේ අනිවාර්යෙන්ම ඇල්බම් එකක් තව කරන්න ඕනේ ලබන අවුරුද්දේ ඇල්බම් එකක් කරලා තව සින්දු ටිකක් ඒ කියන්නේ බෑන්ඩ් එකේ වැඩෙත් එක්ක මගේ සෝලෝස් එනවා සම්මගේ සෝලෝස් අපි හැමෝගෙම සෝලෝස් එනවා ඇල්බම් 2 එක පටන් ගන්නවා ඇල්බම් කන්සර්ට් එක ඉක්මනටම රිලීස් අපි අනවුන්ස් කරයි බඳින්න දවසක් නැද
1: විදිහට ඔයා ඉම්ප්‍රූව් වෙනකොට ඇල්බම් කරන එක ඔයාගේ ඇල්බම් ඒ කියන්නේ ඔයාගේ සෝලෝ ඇල්බම් ටිකක් එහෙම කරනවද
3: කරන්න ඕව ආසාව තියනවා මගේ ඇල්බම් එකක් කරන්න ආසාව තියනවා මේ ටයිම් එක තමයි මේ හදාගන්නේ පොඩක් අතරම් බෑන්ඩ් එක චුට්ටක් ફોකස් කරනවා වැඩි
1: ඒක තමයි තියෙන්නේ ප්‍රමෝද් ඔයාගේ ඉස්සරහට වැඩ කටයුතු ටික කොහමද? සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන එක
3: තමයි. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්.
1: ලවෙත් නෑ.
3: ගිටාර ගතරින්.
4: ගිටාරයත් එක්ක මාර වෙනකක් තියෙන ඉතින් මට. ඉස්සරහට ඉතින් ඇල්බම්ස් එක කරලා ටුව කරලා හොඳ ගමනක් යන්න
1: බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඔයගලන්ට ටුවර්ස් එහෙමත් සැහෙන සෙට් වෙනවා නේ.
3: ඔව් අපි දැන් අවුරුදු 3ක් විතර ටුව කරා අපි මේ අවුරුද්ද අපි අවුරුදු 3ම ටුව කරපු රටවල් ටිකට අපි මේ අවුරුද්ද ගියේ නෑ මොකද මේ ඇල්බම් එක නිසා ඉතින් ඇල්බම් එක ගැන හේතුව කියන්නේ අපි මේ අවුරුද්ද හොම්ම තියලා next year ඉක්මනටම ඔය අපි රාපු රටවල් වල හැමෝටම අපි අනවුන්ස් කරනවා අපේ ඇල්බම් 2 එක proudly
1: yes නියමයි නේමයි දැන් මොන වගේ ආඩම්බරයක්ද තියෙන්නේ දැන් ඕගොල්ලෝ
3: නියතමානී ආඩම්බරයක්
1: කියන්නේ දැන් බෑන්ඩ්ස් තියෙනවා ලංකාවේ එකත් එක්ක හැබැයි මිඩ්ලින් කියන නම මාර ප්‍රසිද්ධයි හැමෝම දන්නවා මිඩ්ලින්ද වශයෙන් ප්ලේ කරන්නේ අපි එන්නම් අර ඒ වගේ එකක්
3: තියෙනවා
1: එතකොට ඒ ගැන මොකද හිතෙන්නේ
3: ඒක එක්සයිට්මන්ට් එක කියන්නේ ඒක එක්සයිට්මන්ට් එක අපිට සතුටුයි හැබැයි ඒ අර අපිව බලන්න එන සතුටට වඩා අපේ කන්සර්ට් එකකට ඒ කන්සර්ට් එකක සතුටට වඩා අපි මාරම සටිස්ෆැක්ෂන් එකක් විහිම් විඳින ගමන් ඉන්නේ මේ දවස්වල මේ ඇල්බම් එකත් එක්ක අතන ඒ කියන්නේ අපිට එළියේ ඉන්න ෆෑන්ස් ලගෙන් අපිට එන කමෙන්ට්ස් එක කොහොමවත් නැහැ හැබැයි මේ ඇල්බම් එක කරපුවෙන් අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මාර වටින මිනිස්සුන්ගෙන් බෑන්ඩ්ස්ලින් ලෙජෙන්ඩරි ආටිස්ට් ලගෙන් මාර කමෙන්ට්ස් එකක් ආවා මේ ඇල්බම් එක කරපුවෙන් අපේ සමකාලීන අපේ සීනියර් බෑන්ඩ්ස්ල අපේ යාළුවෝ පවා කතා කරලා කිව්වා ඒ කියන්නේ බල මාර දෙයක් මේ කරේ අපිට කරගා අපිට මේ වැඩටත් එක්ක අපිට ફોකස් කළා මේ ඔරිජිනල්ස් මේ ඇල්බම් කියන එක අපිට කරගන්න අපි මහන්සි නොවෙන කාලේ උඹලා ඇල්බම් එකක් කරපෙක්ගෙන අපිට සතුටුයි කියලා ඒක සමහර අපි මියුෂන් ෆේස්බුක් ෂෙයා කරලා තිබා මේක ලංකාවේ හැමෝම බෑන්ඩ්ස් අවධානය දෙන්න ඕන දෙයක් මේක බලන්න කියලා ඉතින් හරිම ප්‍රවුඩ්
1: හරිම සතුටයි සතුටයි. රයිට් අපි අවසානෙටම කියමු ඉතින් YouTube එකේ කොහමද ඔයගොල්ලන්ගේ බලන්නේ Apple Music වල
3: YouTube Spotify Apple Music Deezer සිය ඔක්කොම platform streaming platforms ඔක්කොම අපේ audios එක දාලා තියෙනවා. YouTube Music කුත් තියෙනවා, YouTube videos වලට ගිහලා සින්දු ටික තියෙනවා. ඕන තැනක මැදමාවත කියලා සර්ච් කරොත් ඔයගොල්ලන්ට album එක බාන්න අහන්න තියෙනවා.
2: social media ඉන්නවා
3: සියත නොත් අහන්න පුළුවන් ඉස්සරහ.
1: සලාට අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් අපි වැඩි අවසන් කරමු. ගොඩක් ස්තුතියි අද දවසේ. ඉතින් උදේම සාමාන්‍යයෙන් කොල්ල උදේ එනවා.
3: ඔව් ඒක තමයි මම අද මුට උදේ කිව්වා. ඒ මොකක් මාර ගමනක් නේ මම යන්නේ උදේ දහ.
1: ජීවිතේට කරලා නැති වැඩක්
3: අද. නිදාගන්නෙත් සමහර දවස්වල ඊට පොඩ්ඩක් පැයකට කලින්. ඊට පොඩ්ඩක් පැය.
1: නෑ ඇත්තටම මේ සාමාන්‍යයෙන් කොල්ල එනවා මඩුයි. කමන්නේ කොහොම හරි ඉතින් අපි ආපු එක ගැන ගොඩක් සතුටුයි. Thank you චම්මා. Thank you විනුෂ සහ ප්‍රමෝද්. Thank you. අපි ආයෙ හම්බෙමු.
3: Thank you වාටත් අපිට කතා කරලා. Thank you සියද. Thank you මෙතන අපිත් එක්ක news කියපුවක් අඩත්. Thank you අයියෝ වාටත්. Thank you වාටත්. හැමෝම thank you.
1: ජය වේවා.

0: සියද පාත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසු 1 කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. හොන්දේසි සහිතයි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග
7: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සියලු ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සියලු ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0776833444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් ඩුනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ෆ්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස්
10: 12:01.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඉන්දුනීසියානු භූකම්පනයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට. උණුසුම් කාලගුණයේ ඔක්තෝබර් මුල දක්වා. සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා. ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට. ඉන්දියාව 80 වන ජනරජයේ දිනේ සමරයි.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011187866
1: ඉන්දුනීසියාවට බලපෑ භූකම්පන තත්ත්වයෙන් මෙරටට බලපෑමක් නොමැති බව ජාතික භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් කේන් බණ්ඩාර පැවසුවේ භූවිද්‍යා වෙනස්වීම සමග පාරිසරික සාධකද වෙනස් වන බවයි.
2: අපි දැන් මේ අද දකින්න වර්තමාන ලෝකයේ විදිහ නෙමෙයි තව අවුරුදු දෙකෙන් තුනෙන් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ භූවිද්‍යා පරිමාණ කියන එක අවුරුදු දසලක්ෂ වලින්. එනම් අපේ මනුස්ස වර්ගයව සමාල්ලාට වෙද්දි නැති වෙයි. තව අවුරුදු දසලක්ෂයක් ඉරහාට හිතුවොත් එම මේ දැන් දකින්න ලෝකේ සම්පූර්ණ විදිහම වෙනස් වෙලා තියෙන්න පුළුවන් කාලෙක. එතකොට ඒක හරි ඒ තරම්ම සංකීර්ණ මේ විශයක් මේක. එතකොට දැන් මේ ඉන්දුනීසියාවේ භූකම්පණය ගැන කතා කරනවා නම් ඒක පොළොවේ මට්ටම ඉස්සර කිලෝමීටර් 14ක් ගැඹුරෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ ගැඹුර වැඩි වෙන උඩට එන කම්පන වල ඇතරම බලපෑමක් සෑහෙනදුරට මෙයා වෙනවා. සහ ලංකාවේ අපි විදිහට මේ ඒ ගැන දැම්ම බීරිතු නැහැ සුනාමි. දැන් ඒ ආයතන සාමය ස්ථාපිත කරලා තියෙන උපකරණ ඒ වගේම ලැබෙන දත්ත අනුව පූර්ව අනතුරු ඇගීම් ඉදිරියේදී සිදු කරાવી.
1: ඉන්දුනීසියාවට බලපෑ භූකම්පන තත්ත්වෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාළියම ඉන්දුනීසියාවට බලපෑ භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයකක 7.7ක්. ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහයේ ආසන්නයේ තවත් පසු කම්පන 3ක් හටගත්තා. එරට ජාතික භූවිද්‍යා ඒජන්සිය පැවසුවේ රික්ටර් මාපකයකක 5.9ක්, 5.6ක් හා 6.1ක් අගයන් වලින් යුත් පසු කම්පන 3ක්ද මෙලෙස හටගත් බවයි. ඉන්දුනීසියාවට බලපෑ මෙම භූකම්පන තත්ත්වෙන් පසුව නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීම අනුව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කළේ මෙරටට එම තත්ත්වෙන් බලපෑමක් නොමැති බවයි. දිස්ත්‍රික් කිහිපයක පවතින උණුසුම් කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෞනියාව මුලතිව් ත්‍රීකුණාමලය පොළොන්නරුව මඩකලපුව අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල මිනිසිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ මෙම වියලි කාලගුණ තත්ත්වය ඔක්තෝබර් මාසයේ මුල දක්වා අපේක්ෂා කරන බවයි.
3: ආකාර දෙකකට විස්තර කරගන්න පුළුවන්. එකක් තමයි මේ සාමාන්‍ය නිෂ්පාදක මෝසමයි තමයි අපි දැන් මේ ඉන්නේ. මේ නිෂ්පාදක මෝසම තියෙනවා සැප්තැම්බර් දක්වා. ඒක කාලය තුළ ඇත්තටම වැසි ලැබෙන්නේ ලංකාවේ නිවිද කොටසට තමයි වැඩිපුර වැසි ලැබෙන්නේ. අනිත් ඔය උතුරු මැද සහ නැගෙන පළාත් වලට ඇත්තට වර්ෂාපතනය අඩුයි. ඒ තමයි අපේ සාමාන්‍ය ස්වභාවය වර්ෂාපතන කතාවේ. ඒකම රැත්තොත් අපි ඔය එල්නෝ තත්ත්වයේ බලපෑමක් කොහොමද කියන එක දැනට අපිට මේ තත්ත්වයේ මේක ඇත්තටම ඍජුවම ඍණ තත්ත්වයේ බලපෑමද කියන එක නිශ්චිතවම දැන් මේ මොහොතේ
1: මේ අතර පවතින උණුසුම් කාලගුණයත් සමග මානසික රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව මානසික රෝග විද්‍යාඥ රූමි රූබන් පවසනවා. ඔහු සඳහන් කළේ උෂ්ණත් ඉහළයාමත් සමග විෂාදය, කන්සාව වැනි රෝගද වාර්තාවන බවයි.
4: දිගින් දිගටම අධික උෂ්ණත්වයට නිරාවරණය වුණාම මිනිසුන්ගේ කාන්සාව, ඒ වගේම විෂාදීය තත්ත්ව, වගේම තරහය වැඩි වෙනවා කියලා. විශේෂයෙන්ම මේ මාර්ගයේදී රථ වාහන පැදවීමේදී සහ පදිකයන් හැටියට යාමේදී විවිධ ඇතිවන ගැටුම් වලදී තරහයම වැඩි වෙනවා කියලා මේ උණුසුම් කාලගුණයත් එක්ක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ වගේම දරුවන් නිරාවරණය වුණාම අධික උෂ්ණත්වයට ඒ අයට අධ්‍යාපනය සඳහා අවධානය යොමු කරන්න බැරි වෙනවා. මතක තබා ගැනීම අඩු වෙන්නට පුළුවන්. ධාරාවල් වැඩි වෙලා මාපියන් අතර අනදබර දරුවන්ටත් බලපාන්නට පුළුවන්. ඒ වගේම ගෘහස්ත හිංසකද මේ තත්ත්වය පවතිනටත් පුළුවන්. ඒ වගේම මානසික රෝගවලට බෙහෙත් බොනායත් සැලකිලිමත් වෙන්නට ඕනේ.
1: මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් බැවුරසක් සිඳියාම හේතුවෙන් තමන් පීඩාවට පත් ඇති බවයි ගොවීන් සඳහන් කළේ.
5: පවුල් දහස් ගණක් ජීවත් වෙන්න කුඹුරු අක්කර ගණනාවක් කරේ මේ වැවයටදී.
6: තව සතියක් දෙකක් තුනක් යනකොට සතෙකුටවත් බොන්න වතුර නැති වෙනවා. මේකට පිළියමක් ඉතින් මොකක් හරි යොදන්න වෙනවා. රජෙන් වතුර මේ බවුසර් වලින්වත් ගෙනල්ලා මේ වැව් පුරවන්න වෙනවා. මේ සත්තුන්ට වතුර බොන්න.
1: මේ අතර දේශගුණයේ පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එල්නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස වලට මුහුණ දීමට පූර්ණ සූදානම් පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බව එහිදී අවධාරණය කරනු ලැබුවා. ඩුබයිදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බහර දී තිබෙනවා. සැකකරු සමග දිවිනට රැගෙන සෙසු සැකකරුවන් දෙදෙනාද එම කාර්යාංශය වෙත බහර දුන් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අබුඩාබි නුවර සිටි ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනෙනු ලැබුවා. 48 හැවිරිදී දෙහිවල කළුපෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිරාන් බාසික් ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලෙක්. ඌ එක්සතර අභියමේ රාජ්‍ය වෙත පලා ගොස් ඇත්තේ 2018 වසරේදී. සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම, බරපතල හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ අනර්ථයක් සිදු කිරීම යන චෝදනා පවතින බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මද්‍රව්‍ය ජාවාරම් හා නිකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳ ඉදිරියේදී විමර්ශන සිදු කිරීමට නියමිතයි. මේ අතර බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ පුද්ගලයෙකු සහස්පුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී ඒ පිළිබඳ අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්මලි නැමැත්තාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට සැලසුම් කර ඇති බවයි. ආණ්ඩුවේ චක්‍රලේඛයක් හේතුවෙන් ආබාධිත රණවිරුවන්ට අසාධාරණයක් සිදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
7: විශේෂයෙන්ම 2014-2028 ඒ පණවූපු චක්‍රලේඛයක් තුළ ඒ අයව 2014-3-1 පෙර සහ පසු ආබාධිත රණවිරුවන් කියලා කොටස් දෙකකට කඩලා 2014-3-1 පෙර රණවිරුවන්ට අර සඳහන් කරපු සියලුම වරප්‍රසාද දීමනා වැටුප් වර්ධක වේතන ලබා දීම 2014-3-1 පසුව විශ්‍රාම ගැන්වුණු 500කට ආසන්න ප්‍රමාණයක් මේ නොගෙවීම යනාදී වශයෙන් රට දෑය වෙනුවෙන් ඇස් ඉස් මස්ලේ දන් දුන්නු ජීවිත දන් දුන්නු මේ ආබාධිත රණවිරුවන්ට මේ වෙනස්කම සිද්ධ වෙයි. පැහැදිලියෝම සම්පූර්ණයෙන්ම මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම.
1: මේ අතර යෝජිත 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද දේශපාලඥයන් විවිධ අදහස් පළ කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ සඳහන් කළේ නීතිඥ සංගමයේ සමග සිදු කළ සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ පළ කළ අදහස් මාධ්‍යයට නිකුත් නොකිරීමද ජනතාව නොමගෙවීමක් බවයි.
8: ජනාධිපතිවරයා කියනවා විෂයපතේ පිළිබඳව ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා කියලා. අපි දැනගන්න කැමති මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යෙෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද? මේ ජනාධිපතිවරයා ගන්න අවධානම පිළිබඳව නම් මට හිතා ගන්න බෑ. කෙසේ අවධානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගෑරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා. අනිත් පැත්තෙන් ඉතින් දැන් ජනාධිපතිවරයා බලනකොට තනියමනේ සාකච්ඡා කරලා තියෙන්නේ. නීතිඥ සංගමයේ අහපු ප්‍රශ්නයක්වත් තමන් ඉදිරිපත් කරපු කාරණාවක්වත් මාධ්‍ය රිලීස් කළා නෑනේ. මම දැක්ක දැන් ජනාධිපතිවරයා කියනවා මේ ඕන වෙලාවක යන්න ලෑස්ති කියලා. හැබැයි ඉතින් ජනාධිපතිතුමා ගෝලිය බලන් ඉන්නවා පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් ඉන්න.
1: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තුල දේශපාලන අරමුණක් පවතින බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කළේ.
9: එතුමා එක තැනකදී කියනවා මම සූදානම් තනතුරු දාලා මෙතනින් යන්න හරි කියලා. ඉතින් මම අහනවා ජනාධිපතිවරයා ඊතරම් අවධානමක් අරගෙන සමස්ත නීතිය පිළිබඳව යම් හෝ දැනුමක් තියෙන සියලු පාර්ශ්වයන් විරුද්ධ වන අවස්ථාව මේ වගේ තීන්දුවක් ගන්න ඇයි කියන එක. ඒ ප්‍රකාශ කරපු කාරණායක අපිට ඉතා පැහැදිලි. එතුමා වෙන අරමුණක් හිතේ තියාගෙන ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග ගන්න අවශ්‍ය පසුබිමක් හදාගන්න උත්සාහයක් ගන්නවා කියලා.
1: නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න පළ කළේ මෙවන් අදහසක්.
10: අවුරුදු 80 පැනපු කට්ටියට රෝද පුටුවෙන් යන කට්ටියටත් නීති හදන තැන ඉන්න පුළුවන් නම් නීතිය පසින්දලන ආයතනවල එතකොට මේක ප්‍රශ්නයක් කරගන්නේ කොහොමද?
1: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සියලු දෙනා දැනුවත් වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ සඳහන් කළේ පූර්ව ළමාවිය අවදී සිට නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිය අරමුණ වන බවයි. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අනුව සකස් කළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය එළි දැක්වීමේ අවස්ථාවට එක්වමින්.
11: අපි කියපු දෙයක් තමයි ප්‍රතිසංස්කරණ පටන් ගන්න ඕනේ පූර්ව ළමාවිය අධ්‍යාපනයෙන් කියන එක. මේක තුල අන්තර්ගත වෙලා තියෙන්නේ යම් කිසි විදියට ඉගෙනුම් ක්‍රියාවලිය වෙනසක්. ළමයාව මූලික කරගත්ත ඒ වගේම ප්ලේ බේස් සෙල්ලම් කරන ඇක්ටිවිටීස් පාදක කරගෙන කොහොමද අපි දරුවගේ පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා අපි යොමු වෙන්නේ කියන එක තමයි අපි මෙතන මූලික වෙලා තියෙන්නේ. අපි මාස්ටර් ට්‍රේනර්ස් ලව පුහුණු කරන එක දවුන්ද පටන් ගන්නවා 17 වෙනිදා. ඊට පස්සේ ඒක පළාත් මට්ටමට යන්න ඕනේ. අපි ගුරුවරුන් පුහුණු කරන එක වගේම මීට සමගාමීව මව්පියන් දැනුවත් කිරීමටත් අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා වැඩිහිටියන්ගේ දැනුවත් වීම අපේ වගකීමක් හැටියට මම දකිනවා.
1: මේ අතර පාසල් පෙළපොත් ඔගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නැගෙනහිර පළාතේ පළමු ශ්‍රේණියේ 3 වැනි වාරයට අදාළ දෙමළ භාෂා ක්‍රියාකාරකම් පෙළපොත් සහ පොත් ඔගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ තලංගම පොලිසිය විසින්. එම පොත් ඔගේ වටිනාකම ₹800,000 අධිකයි. රජී වී මිලදී ගැනීමේ ප්‍රතිපත්ති අසාර්ථක බව මහාවාරි ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල් රත්නායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
12: මේ සාකච්ඡා තියෙනකොට අපි දැක්කා වෙළඳ අමාත්‍යවරයාත් කෘෂිකර්ම අමාත්‍යවරයාත් කිව්වා ගොවියට ගැටලුවක් තියෙනවා මේ වී ගන්න ඕනේ මෙන්න මේක ගහන්න කියලා මෝල් හිමියන්ට කිව්වා. හැබැයි මේක කටවචනෙන් කියලා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කියලා එළියට ඇවිල්ලා ඒගොල්ලෝ කරන්නේ අර වැඩේමනේ. එහෙමනම් රජයක් තියෙන්නේ, කෘෂිකර්ම අමාත්‍යවරයෙක් ඉන්නේ, ජනාධිපතිතුමෙක් ඉන්නේ, කැබිනට් එකක් තියෙන්නේ. මේක නීතිගත කරන්න අපි කියන්නේ. ඔබතුමාලා දෙන 120 වහාම දැන් අපිට 120 දෙන්නකෝ. රජයට ගන්න බෑනේ. මෙක්ලිටෝන් 50,000 ගනි මේ ගබඩා ටික පිරලා තියෙන ඉතුරු ටික කරන්න. ඉතුරු 20,000,000 මේ කන්නේ වී එනවා. මේ ඉතුරු වී ටික හැමදාම දෙන්නේ මහා තුඩුහා මධ්‍යම පරිමාණ මෝල් හා මහා මෝල් හිමියන්ට. එතකොට දැන් ඒගොල්ලන්ට මේක තුට්ටු දෙකට ගන්න දීලා රජය මැදිහත් වෙලා රජයේ කොච්චර හරි ඇමතිවරු කියනවා අපි පොවරතාන ආධාරය දුන්නා, අපි වී මිල රුපියල් 120 කරා.
1: ඉදිරියේදී ගොවින් සඳහා සාන රසක් සූදානම් බවයි කෘෂිකර්ම අමාත්‍ය ලාල්

0: ਵਾਲਾ ਸਤਿ ਸ਼੍ਰੀ ਅਕਾਲ ਗਾਣਾ ਵਾਸ਼ੇ
1: ಮತ್ಸ್ಯ ಮಿಲ ಗಣನ್ ಇಹಲ ಕೋಸ್ತಿ ಬೆನಪ ಪ್ಯಾಲಿಯಗೊಡ ಮಾಧ್ಯಮ ಮತ್ಸ್ಯ ವ್ಯಾಪಾರಿಕೆಂಗೆ ಸಂಘಮೇ ಸಭಾಪತಿ ಜಯಸಿರಿ ವಿಕ್ರಮಾರಾಚಿ ಪ್ಯಾಸುವೇ ತಲಪತ್ ಮತ್ಸ್ಯ ಕಿಲೋಕ ಮಿಲ ರುಪಯಾ 2500ಕ್ಕೆ ವನ ಬವಾಯಿ
2: ತೊಗ ಮತ್ಸ್ಯ ಸಂಘೀನ ಅದ ತೊಗ ಮಿಲ ಪ್ರಯೋಜಿ ಸಮಾರಂಭದೊಡನೆ ಕೂಡ ಕೀಲ ತತ್ವನ ತಗೋತೀನಿ ಯಾಕೆಂದ್ರೆ ಕೊಪ್ಪರ ರುಪಾಯಿ 2800 ತಲಪತ್ 2500 ಲಘು ಬಲೆ 1600 ಪೊಡಿ ಬಲೆ 1000 ಕೆಲವಲ್ಲ ರುಪಾಯಿ 2000 ಸಾಲಿ ರುಪಾಯಿ 800 ಲಿನ್ನ ರುಪಾಯಿ 900 ಪರ ರುಪಾಯಿ 1500 1800 ಪೊರುಳ ರುಪಾಯಿ 1200 ಕುಂಬಲ 1300 ಅಡಲ ರುಪಾಯಿ 1800 ತೋರು ರುಪಾಯಿ 1500 ಅದರ ಏನ ಮಿಲಗನ ಪ್ರಧಾನ ಮಿಲಗನ ಪ್ರಯೋಜಿ ಇಸ್ತುನಾಂಗ ರುಪಾಯಿ
1: 1500
3: ණය මුදල් ලබා දීමට මේ කිසිදු වාණිජ බැංකුවක් දැඩි කැමැත්තක් නැහැ. මොකද ඔවුන්ගේ වාණිජ ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම වාණිජ බැංකු හැම විටම උත්සාහ කරන්නේ මහා පරිමාණ වීමෝල් කර්මාන්තකරුවන් කීප දෙනාට පමණක් ඔවුන්ගේ ඔඩපර ණය මුදල් නිකුත් කිරීම. ඒ නිසා මේ පිළිබඳව අප සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් විදියට ජනාධිපතිවරයාව ජනුවත් කරා. ඒ අනුව ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කරා. මේ සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් විදියට අපට වී මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න.
1: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91692ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 68ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැසුවේ මියගිය පිරිස අතරින් වැඩිම පිරිසක් කාන්තාවන් වන බවයි. මියගිය පිරිසට කාන්තාවන් 48ක් ඇතුළත්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධිඅවධානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගීන් වාර්තා වීම අඩුවද පරිසරය පිළිබඳ අවධානය සිටින ලෙසයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පැවසුවේ.
4: අප පරිසරයේ මදුරුවන් බෝවේ හැක ස්ථාන තියෙන්න පුළුවන්. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක සතියකට විනාඩි 30ක් තමන්ගේ කාලය යොමු කරලා තමන්ගේ පරිසරය, තමන්ගේ දරුවා යන පාසල, ආගමික ස්ථානය, වැඩ කරන ස්ථානය මේ හැමතැනම පිරිසිදු කරගත්තොත් අපිට මේ රෝගය අඩු මට්ටමක තියාගන්න පුළුවන්. ඊට අමතරව යම් කිසි කෙනෙකුට දින දෙකකට වඩා උණ තියෙනවා නම් සුදුසම්ලත් වෛද්‍යවරයෙක් හම් වෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත් වෙනවා.
1: කරුණු හතක් මගින් ප්‍රතිසංස්කරණ සිදු කරන බව ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ 80 නිදහස් දිනේදී රතු බලකොටුවේදී ජනතාව අමතමින්. තරුණයින්ට නොමිලේ රැකියා පුහුණුව ලබා දීම, සෞඛ්‍ය සේවා, සංචාරක යන ශ්‍රේෂ්ඨ දියුණු කිරීම අදාළ ප්‍රතිසංස්කරණ වලට ඇතුළත්. 2047 ජාතික නිදහස් දිනය සමරන විට ඉන්දියාව විකසිත භාරතයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශන ලබා දීම සිය අරමුණ බවද ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. කෝටි 25කට අධික පිරිසක් දරිද්‍රතාවෙන් තම මුදාගත් බවද ඔහු මෙම අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළා. නව තෙල් සංචිත සුවා ගැනීම සඳහා මුහුදු ගවේෂණද ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 85,000ක්.
5: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගයෙන් නතර කරන විට 1 අඩුවක් දැවී ලකුණු 101ක් රැස් කරගෙන සිටියා. දැවීගිය ක්‍රීඩකයා යසස්වී ජයස්වාල්. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවතෙන තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල. ඉන්දුනීසියානු භූකම්පනයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට. උණුසුම් කාලගුණයේ ඔක්තෝබර් මුල දක්වා. සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා. ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට. ඉන්දියාව 80 ජනරජ දිනය සමරයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
5: ලො ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට ප්‍රවෘත්ති.

0: साउंड।
1: हवा के झोंके आज मौसमों से रूठ गए।
2: लूटरा मूवी की स्वारलू, क्वीन मूवी की लंदन टुमकड़ वगे अपिट अदरत मतक हिटिन सॉन्ग्स गोडक अदपु टैलेंटेड म्यूजिशियन केनेक तमाई अमित त्रिवेदी।
3: जय हो शंकरा।
4: හැබැයි අමිත් ගේ මියුසික් ජර්නි එකේ අපි කවදාවත් අහලා නැති සොංග්ස් තියෙනවා කිව්වොත්,
2: අවුරුදු ගානක් තිස්සේ රිලීස් කරන්නේ නැතුව එයා ළඟම හැංගිලා තිබුණු සොංග්ස් 6ක් දැන් ෆෑන්ස්ලට අහන්න දෙන්න අමිත් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තියෙනවා.
4: අන්සං අන්රිලීස්ඩ් කියලා තමයි එයා මේ ප්‍රොජෙක්ට් එකට නම දාලා තියෙන්නේ.
2: ඒකේ පළවෙනි සොංග් එක මේ මාසේ 12 වෙනිදා රිලීස් වුණා. අනිත් සොංග්ස් ටිකත් සති දෙකකට එක ගානේ රිලීස් කරන්න තමයි අමිත් ප්ලෑන් කරලා තියෙන්නේ.
5: ඌරා ලන්ඩන් තුමුකිදා.
0: Talk of the town.
6: 98.2 98.4
7: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි,
8: we can see you there.

0: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick me flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න Pick me flash book කරන්න.
4: කොහොමද තරහින්?
5: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් answer කරන්නේ ආගිය තක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermate roofing sheet දාන්නකෝ.
7: Supermate. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Aizen again අනුන උසස් තත්ත්වයෙන් යුත් zinc aluminum roofing sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermate roofing sheet දාන්න.
8: Big B

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: ఎంగిలి కవర్దిన టెక్స్టైల్స్ థియేటర్ టెలి దేపహ అలుత్ కళావకట టెలి నాట్య పెలక్ బలన్న
1: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා
2: මන් නම් හිතන්නේ නැහැ සර්.
0: දකින්න හින පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
3: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
4: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
5: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
6: 98.2 98.4

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: Big big දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් බිග්‍රේසර් හෝ බිග්ලයිටවල ඇති එස්කෝ ඩංකය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණයද?

0: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700.
3: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
4: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
3: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
4: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
3: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.

0: theater top story
1: Shiran basikta pay 72 ka randum niyoka Dubai hiti attarangota gena meratata ragena prabala badravya javaram karuyku bana Shiran basik pay 72 ka randawa gana prashna kirimata adhikarane avasara laba di tibenawa e kolamba madhyama aparada vimarshana karyanshaye vetai ඊ රාත්‍රියේ දිවිනට රැගෙන මෙම සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බහර දෙනු ලැබුවා. සැකකරුට එරෙහිව මද්රවේ ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ බරපතල හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම චෝදනා පවතින බවයි පොලිසිය පැවසුවේ. අමෙරිකාවේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අමෙරිකානුවන්ට ඉහළ ගෑස් මිල ගණන් පිළිගැනීමට සිදුවන බවයි. අමෙරිකා ඉරාන යුදමේ තත්ත්වයේ හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල ගණන් සඳහාද සූදානම් වන ලෙසයි ට්‍රම්ප් සිය ජනතාවට නිවේදනය කළේ.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01187886666 98.2 98.7

0: මොනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
3: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.71 92.92 0.71 327.77.
5: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
8: සීවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 260යි. ගෝල්ඩී චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩර් කෝන් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කාගිල්ස් ෆුඩ් සිටි.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරු මසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
8: අහසින් වැටෙන එක.
7: ඔව් කියනකෝ අහසින්.
8: නෑ නෑ, ඒක අපේ රටේ එකක්.
7: මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
9: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
10: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
19: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
4: real mapatic experience එකකට නැල්වත්ත බට.
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
8: satuta rasagona musvena kemala rasasurakena
6: kufray rbd poltel hata wasarakata wedi vishwasen
7: mulu pavulatama mage ganatama
9: oba asakarana sappa nindaka soya wedimo evittanna enna
3: valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
16: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena bajaj vigo electric 3 roda rataya david peeris e-mobility wedin 011 4700 550.
12: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011 5 880 400. එල්ලෝ එල්සී රන් සලි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
11: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
18: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
20: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
21: ගන් වතුරට සුරසිරුංගට දැන් මම බය නැහැ.
22: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
23: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
24: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
23: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
24: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
25: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
0: 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
1: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
13: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ. බොරුනම් ගෙබ් එක ගන්න. මොකද යාළුවා තාසයි දෙක දෙක ලැබෙනවා නේද?
14: double deck double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion.
13: ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා.
14: අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප.
13: ඒ මගේ girl friends ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
15: සින්දු සියත අනුග්‍රහය.
26: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
15: තිලක වර්ධන textiles. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
27: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
28: සමහරු එන්නේ සද්ද අහලා.
29: තව සමහරු එන්නේ සුවඳට.
28: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
29: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
30: Down South in the morning.
29: Gol International Expo 2026.
28: Motor Show,
29: Lifestyle Expo,
28: Construction Expo,
29: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
28: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
29: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Gol International Expo 2026.
28: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් Kiss FM.
15: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: යප පොකට් මනි.
4: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. බිස්නස් එකේ ඕඩර්ස් ලේසියෙන්ම මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
5: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: මතකද සිංග බිග් බොනන්සා
10: 60% ඩිස්කවුන්ට් අරගෙන
9: මේ අවුරුද්දේ තාවා
10: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
11: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝද රටය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011 1 14 700 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
12: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
13: oya inne 10 weni olamulani eyaage taatta namawi
14: eka wage hatak inna vikara roopi loke haten ekak unu puduma rajek
15: kaajiriya gobbya
16: ei hatata gobbya to gobbya kiwe
17: nilabala kareeti olamula pure
18: sadudas sita brahaspadinda dakwa raathre 7ta siyata tv tulen

0: यह था टॉप स्टोरी।
1: අතුරුදන් නාවිකයාත්‍රාවේ සිටි 11 දෙනෙකු මුදා ගැනීම. අඟුලාරට ආසන්න මොහොතේදී අනතුරට ලක් වූ නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙකු මුදාගෙන තිබෙනවා. ඉන් 8 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි. සෙසු 3 දෙනා රෝහල්ගත කිරීමේ අවශ්‍යතාවක් මතු නොවූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. නාවිකයන් 11 දෙනා මුදාගෙන තිබුණේ අඟුලාන පොලිසිය සහ ප්‍රදේශයේ දිහිවරයන් ඒකාබද්ධවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද නාවික හමුදාව සඳහන් කළා. යාත්‍රාව අනතුරට ලක්ව තිබුණේ අද දහවල් කාලයේදී. අනතුර සිදු වූ ස්ථානයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඒ සඳහා නාවික හමුදා යාත්‍රා යොදවා තිබෙනවා. සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා සංඛ්‍යාව 2ක්.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හා ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකථන ලබා දීලා තියෙනවා. හැම රතවහන්න ධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකථනය කරා යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. හැම ධාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආය පොලිස් ධාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් ධාරිය ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනතේන අයිතියක්. ඒක තමයි රජය බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ ගෞරවී පහසුකම අඳුන්ලා දුන්නේ. ඒකයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසල් ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලා කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ. ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
4: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
5: මට උණ වගේ සේන.
4: ලින් පස්පංගුව බමු.
5: සෑහෙන වෙලාවක් යයිනේ.
4: මොන? ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
6: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
7: අද කාලේ හොඳම ආයෝජනය. Brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් වරුන්ගෙන්.
8: එන්න

0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
4: ගන් අතරට සුලසුලඟට දැන් මම බය නෑ.
3: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
4: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
9: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
17: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
19: මොකද මේ වගේ කියන්නේ?
17: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
0: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: කොහොමද තරහින්? කඩේ වහලට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: වාර්තාපිට වාර්තා කබුනේ කෝටි 8 NLV තනට තහනේ දුප්‍රයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතය ලබා දීමින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්. කතා කරන සත්තු, දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා. සීතා මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: සමහරු එන්නේ සද්ද අහලා,
16: තව සමහරු එන්නේ සුවඳට,
15: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
16: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
17: Motor Show,
16: Lifestyle Expo,
17: Construction Expo,
16: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
17: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
16: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
18: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
19: Weekend Theater.
20: Theater. Divine Apurah.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see a

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: Ofit Premium Inverter Air Conditioner ₹179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676252630.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
10: Kagil's Food City සතියන්තයේ අඩු මිල පෙරලිය. කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 350යි. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 230යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වන තුරු පමණයි. හොන්දි සී සහිතයි.
11: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්දට ආවා.
12: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංග බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
13: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 011 7400 700.

0: කතා ටොප් ස්ටෝරි
1: අඟුලාන මුහුදේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් අඟුලානට ආසන්න මුහුදේදී තවදුරටත් සෝදිසි මෙහෙම් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා. අද පෙරවරුවේ නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක් වුණේ අඟුලාන වෙරළේ සිට නාවික සැතපුම් 2.5ක් දුරින් වූ මුහුදෙයි. අනතුරට ලක් වුණේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවක්. එහි සිටි 11 දෙනෙකු මුදාගෙන තිබෙනවා. ඉන් 8 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි. නාවිකයන් 11 දෙනා මුදාගෙන තිබුණේ අඟුලාන පොලිසිය සහ ප්‍රදේශයේ ධීවරයන් ඒකාබද්ධවයි. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවද නාවික හමුදාව සඳහන් කළා. අනතුර සිදුව ස්ථානයේ සෝදිසි මෙහෙයුම් සඳහා නාවික හමුදා යාත්‍රා යොදවා තිබෙනවා. හෙලිකොප්ටර් යාන දෙකක්ද සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා සෑම මොහොතක්ම රසවත් කරයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Weekend Theater. Theater. Divine Apurah.

0: ဖို့ခံဝတ်တယ်ခံဝတ်တယ
1: ်සාමාන්‍ය තැනක පුටුවක් හිස් වුණාම සමහර වෙලාවට ඒක එච්චර ගාණක් නෑ. හැබැයි සමහර තැන්වල පුටුවක් හිස් වුණොත් එහෙම හැමෝම අහනවා. කවුද මෙතන හිටියේ? කෝයා නැද්ද? ඇයි අද එයා එන්නේ නැද්ද? ඒ වගේ තමයි. ඔබ මොනවා හරි කෑමක් රසට හොද්දට හදනකොට මොන දේ පොඩ පොඩ හරි අඩු වුණත් ලොකුවට දැනෙන්නේ නෑ. හැබැයි ලුණු අඩු වුණොත් එහෙම ඒක හොඳටම දැනෙනවා. මොනවා දැම්මත් ඒ අඩුව පුරවන්න බෑ. ඔන්න ඔහොමයි ලෝකෙ වටේ යනකොට අඩුවක් දැනෙනවා කියලා දැනෙච්චහම අපිට කල්පනා වෙනවා. ඔව් ඒක හරි. එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙනම් ඉතින් හවස පහ වෙනකන් අපි යන් ලෝකෙ වටේ. සුබ සන්ධ්‍යාවක් සප්න.
2: සුබ සන්ධ්‍යාවක් නිශාන්. සාමාන්‍යයෙන් ඔය සුනකයෝ සහ මිනිස්සු අතර බොහොම තද බැඳීම් තියෙනවා කියලා අපි අහලා තියෙනවානේ. දැන් මේ සුනකයෝ සහ මිනිස්සු අතර තියෙන මේ බැඳීම් වලට ලොකු ඉතිහාසයකුත් තියෙනවා. මේ ගැන තවත් තොරතුරක් පහුගිය දවසක අනාවරණය කරගෙන තියෙනවා. ඒ ව්‍යාන විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයෝ කණ්ඩායමක්. ඒගොල්ලන් හොයාගෙන තියෙනවා මිනිස්සුන්ගේ මුහුණේ ඇතිවන ඉරියව් වෙනස් වීම අඳුරගන්න සුනකයන්ට පුළුවන් කියලා. මේ ගැන තොරතුරු අපි ඔබට කියනවා හවස පහට කලින්.
1: ඇමරිකාව පහුගිය කාලේ චීනෙට පන්න ගැහුවා. අපිටත් ඉතින් එහෙම් මෙහෙම් පොළු පාරක් දෙකක් වැදුනා. මොකද බදු වැඩි කරා ලෝකේ රටවල් ගණනාවකට. ඔන්න චීනෙ මේකෙන් බේරෙන්න එක එක ජාතිය වැඩ කළා. ඒගොල්ලෝ කරපු අලුත්ම හොර වැඩේ ඔන්න දැන් ඇමරිකාවට මාට්ටු වෙන.
2: ඔය අතරතුරේ ජපානයයි රුසියාවයි පොඩි නොහොඳ නෝක්කාඩුවක් ඇති කරගෙන තියෙනවා. රුසියාවේ ජනාධිපතිවරයා පහුගිය දවසක දූපතකට ගියා. ඔය දූපතට යාමත් එක්ක තමයි ජපානයයි රුසියාවයි අතර මේ මත ගැටුම ඇති වෙලා තියෙන්නේ. මේ ගැන විස්තර අපි ඔබට කියන්න සූදානමින් ඉන්නේ.
1: එහෙනම් රසවත් දේවල්, දන්නේ නැති දේවල්, දන්න දේවල් වල නොදන්න දේවල් දැනගන්න හවස පහ වෙනකන් ලෝකෙ වටේ හඬන. මම නිශාන්.
2: මම

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙන හැම රතවහන්‍ය ධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරා යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම ධාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආය පොලිස් ධාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් ධාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනතේන අයිතියක්. ඒක තමයි රජය බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ ගෞරවී පහසුකම අඳුන්ලා දුන්නේ. ඒකයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසල් ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලා කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බරත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
5: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ අර්ජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
6: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
7: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරි රුපියල් 270යි. මැජික් වැනිලා අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 270යි. කගේල්ස් ෆුඩ් සිටි.

0: එකසිය පනස්සකයි එකසිය පනස්සකට වට්සප් කරන්න. සතිය දවස් පහේම උදේ පහයි කාලට සියත FM අහන්න.
1: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
2: theater daily repair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මාව දැකලා හැංගුණානේ.
4: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
2: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්.
5: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සියත ටීවී තුලින්. වීකන් සියත.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින.

0: අනාත වෙච්ච සුනකයෝ. කාටමාරි බාරදීමේ වැඩසටහනක් එමනත් දිනයක් සතියක් වගේ දෙයක් යුරෝපේ තියෙනවා. අපි මීට කලින් ඒ ගැන ලෝකෙවටේ කතා කළා. එයා දුවගෙනෙනවා ලොකු ශාලාවකට, බලනවා තමන්ට කවුද ගැලපෙනම ස්වාමියා. අන්න එතනට ගිහිල්ලා එයා තමන්ගේ ආචාරය දක්වනවා. ඒ කියන්නේ සුනකයන්ට මිනිස්සුන්ගේ හැඟීම් හරියටම තෝරගන්න පුළුවන්.
1: වියානා විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයෝ කණ්ඩායමක් පහුගිය දවසක පරීක්ෂණයක් සිදු කරලා තිබුණා. මේ පරීක්ෂණය සඳහා සුනකයන් 12 දෙනෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරලා තියෙනවා. මෙතෙන්දී අනාවරණය වෙලා තියෙන කාරණය තමයි මිනිස්සුන්ගේ මුහුණුවල ඇතිවන විවිධ හැඟීම් වෙන් කරලා අඳුරගන්න සුනකයන්ට හැකියාවක් තියෙනවා කියලා. මේ පරීක්ෂණය සඳහා ඒගොල්ලන් යොදාගෙන තියෙන්නේ යන්ත්‍ර ඉගෙනුම් තාක්ෂණය. එතකොට මේ පරීක්ෂකයෝ මේ පරීක්ෂණය සිද්ධ කරලා තියෙන්නේ විවිධ හැඟීම් තියෙන මිනිස් මුහුණු ආශ්‍රිත ඡායාරූප උපයෝගී කරගෙන. එතකොට මේ ඡායාරූප තියලා ඒවා සුනකයන්ට පෙන්නලා, එතකොට ඒගොල්ලන්ගේ මොළයේ ඇතිවන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් තමයි මේ පරීක්ෂකයෝ අධ්‍යයනය කරලා තියෙන්නේ. එතනදී අනාවරණය වෙලා තියෙනවා සතුටු මුහුණක්, දුක තියෙන මුහුණක්, කෝපය තියෙන මුහුණක් දැක්වහම සුනකයන්ගේ මොළේ වෙනස්කම් ඇති වෙනවා කියලා.
0: රයිට්, මෙන්න මේකයි කතාව. දැන් මේ පරීක්ෂකයෝ කියන විදිහට කාගේ හරි දන්නාදුරන කෙනෙක්ගේ හරි සතුටු මුහුණක් දැක්වහම සුනකයන්ගේ මොළේ තියෙන සතුට හා සම්බන්ධ කොටස සක්‍රීය වෙනවා. ඔන්න ඕකම තමයි අනිත් පැත්තටත් සිද්ධ වෙන්නේ. කාගේ හරි තරහ පිරුණු මුහුණක් දැක්ක ගමන් මේගොල්ලන්ටත් කිසිම හේතුවක් නැතුව තරහව එනවා.
1: දැන් මේ පරීක්ෂකයෝ කියන විදිහට සාමාන්‍යයෙන් ඍණාත්මක හැඟීම් තියෙන මූණක්, ඒ කියන්නේ ඔය කෝපය, දුක, බිය වගේ මෙන්න මේ වගේ හැඟීම් තියෙන මූණක් දැක්කට පස්සේ ඒක වෙන් කරලා අඳුරගන්න සුනකයන්ට හැකියාව තියෙනවා කියලා මුළු ලෝකෙටම පළවෙනි වතාවට අනාවරණය වෙලා තියෙන මේ පරීක්ෂණයෙන් කියලා. මේ පරීක්ෂණ කණ්ඩායම මේ පරීක්ෂණයේ තව අදීරයක් ඉස්සරහට ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ තමයි මිනිසුන්ගේ ශරීර භාෂාව, ඒ වගේම ස්වරයේ තියෙන වෙනස්කම්, සුවඳ වගේ දේවල්, මෙන්න මේවා සංඥා විදිහට සුනකයෝ ලබාගෙන ඒවයින් මිනිස්සුන්ව තේරුම් ගන්න කොහොමද කියන එක ගැන ඉස්සරහට පරීක්ෂණ කරනවා කියලා තමයි මේ පරීක්ෂණ කණ්ඩායම කියන්නේ. ඒකෙනුත් සුනකයෝ ගැන අපි නොදන්න තව කරුණු අනාවරණ වෙයි කියලා අපි විශ්වාස කරනවා. බලාගෙන ඉමු ඉස්සරහට ඒකෙත් ප්‍රතිඵල අපිට පුළුවන් වෙයි ඔබට කියන්න.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരയെ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നെ വർഗദേക്കിയെജിപ്റ്റായി സഹ ഇഡീസ് എൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ മിനിസ അപ്പട്ട് ജീവിത കാലയെ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනඩි තහනමේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: මගේ අකාන උත්සාහන්න අහසින් වැටන එක දීවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
8: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 100FM Breakfast Drive
9: අනුග්‍රහය.
10: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන
11: අඩුම බිලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා.
15: පහසු වෙලා.
16: තෑගි වැඩි වෙලා.
17: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
1: ඕනම කැමක් temperature කරගන්න දෙනියම බත්තල්වත්ත බට
6: real mapate experience එකකට නැල්වත්ත බට.
12: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
4: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
8: කොෆ්‍රයි RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
15: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය David Pieris E-Mobility වෙත 0114700550.
16: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
13: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
9: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
20: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
21: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
22: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
23: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
22: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
23: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
24: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
25: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
26: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
27: අවන්ස් ටිකෙන් ටික පේ.
28: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවත් ආසයි 2 ලැබෙනවනම්.
29: Double decker, double delight, double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ girl friends ල දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
30: සින්දු සියොතය. අනුග්‍රහය.
31: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාතරේ.
30: තිලක වර්ධන textiles.
32: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
33: කිරිපත්කඩ රන් කෙරුණා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
34: වීකෙන්ඩ් සියත
35: දිවයින පුරා

0: චීනු කොණ්ඩ බැඳ ඉස්සර වුණාට දැන් චීනුන්ගේ කොණ්ඩ බඳින්න ලේසියෙන් බෑ. දැන් චීනු කරන්නේ ලෝකෙ වටේම ඉන්න අයගේ කොණ්ඩ බඳින්න එක. එක්කෝ ස්කෑම් එකක් කරයි, එහෙම නැත්නම් මොකක් හරි වෙන වැඩක් කරයි, එහෙම නැත්නම් බාල බඩුවක් විකුණයි. හැබැයි ඉතින් තාක්ෂණ යතින් ලෝකේ කාටත් ඉස්සරහින් ඉන්න චීනයද කියලා සමහර තැන්වලදී අපිට හිතන්න තරම් චීනු දියුණු වෙලා තියෙන්නේ. චීනේ ලොකුම වෙළඳපොළ තමයි ඇමරිකාව. ඇමරිකාව පහුගිය කාලේ චීනේ හිර කරන්න ඕනෙ හින්දා තීරු බදු වැඩි කළා. චීනෙත් ඉතින් කපටිකමේ උල්පතනේ. මෙන්න එක එක පොඩි පොඩි හොර උප්පර වැටි දාලා කොහොමාරි ඇමරිකන් මාකට් එකට තමන්ගේ බඩු ටික විකුණ ගත්තා. අන්නේම හොරපාරෙන් කරපු සෙල්ලම ඕ මාට්ටු වෙලා.
1: මේ ගැන ඇමරිකාව වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඒගොල්ලන් කියන විදිහට 2018 අවුරුද්දෙන් පස්සේ තමයි මේ උපක්‍රමයේ වැඩි වැඩියෙන් චීනේ පාවිච්චි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවනේ චීනේ කියලා කියන්නේ මුළු ලෝකෙටම ගොඩක් අපනයන සිද්ධ කරන රටක්නේ. අපේ රටටත් චීනෙන් ගොඩක් දේවල් ආනයනය කරනවා. ඔය කඩේකට ගියොත් ඔබ බලන්නකෝ සරුංගලේ වෙස්මුහුණේ ඉඳන්ම චීනෙන් ගෙන්නපු දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඇමරිකාව නිකුත් කරපු නවතම වාර්තාවට අනුව චීනය විසින් ඇමරිකාවට ඍජුව අපනයන සිදු කරනවා වෙනුවට තුන්වැනි රටක් කරහා අපනයන සිදු කරපු භාණ්ඩවල වටිනාකම අවුරුද්දකට ඇමරිකා ඩොලර් බිලියන 40,303 අතර අගයක් ගන්නවා කියලා තමයි ඇමරිකාව මේ වාර්තාවෙන් අනාවරණය කරලා තියෙන්නේ. මේකේ ගොල්ලන් මහා නැවගත කිරීමේ වංචාවක් කියලත් හඳුන්වලා තියෙනවා. දැන් මේ වැඩේට හවුල් වෙච්ච රටවල් 40ක් විතර ඒගොල්ලන් නම් කරලා තියෙනවා. එතන ඉන්දියාවත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මෙක්සිකෝව, කැනඩාව, යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව කියන රටවලුත් මේ ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා කියලා ඒගොල්ලන් චෝදනා කරලා තියෙනවා. මේ වැඩේ මේගොල්ලන් කරලා තියෙන්නේ කොහොමද? ඒ ගැනත් යම් යම් තොරතුරු මේ ඇමරිකාව නිකුත් කරපු වාර්තාවේ සඳහන් වෙලා තිබුණා.
0: දැන් චීනේ හදපු බාණ්ඩ වෙනත් රටවල් වලට ගෙනල්ලා ආපහු සැහැල්ලු සැකසුම් වල දාලා ආපහු ලේබල් මාරු කරලා ඇසුරු මාරු කරලා ආපහු අලුතෙන් ඉන්වොයිස් හදලා ආයි ෂිප්මන්ට්ස් වලට දාලා වෙන වෙන මාර්ග වලින් පාර වෙනස් කරලා ඔන්න ඔය කියන කරන්න පුළුවන් හැම විදිහකින්ම ඇමරිකානු මාකට් එකට මේවා එවලා තියෙනවා.
1: ඔන්න ඔහොම තමයි ඉතින් චීනේ මේ බදු වලින් ගැලවෙන්න මේ වැඩේ කරලා තියෙන්නේ. මේක ගැන ඉතින් තවදුරටත් හොයාගෙන යනවා කියලා තමයි අපිට ඇමරිකාව පැත්තෙන් වාර්තා වුණේ. බලමු ඉතින් ට්‍රම්ප් කියන්නේත් එක එක ජාතිය තීරණ ගන්න එක්කෙනානේ. ඉස්සරහට මොන වගේ තීරණයක් ගනියද දන්නේ නැහැ මේක දැනගත්තට පස්සේ. එහෙම තීරණයක් හදිස්සි හරි ට්‍රම්ප් ගත්තොත් අපි ඒ ගැනත් ඔබට කියන්නම්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 070 455 11.
6: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්දේ තාවා
7: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි. රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. කොන්දේසි සහිතයි.
0: CDBක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
10: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ 100ක්.
11: අපිත් ඉන්නනේ ලංකාවේ මරදන් කඩවල.
10: මරදන් කඩවල යකඩ යන්නේ කඩ යකා නෙවෙයි. ඒ අර ගඹුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අර මුදල් කළමනාකරණයේ ඔන්ලයින් සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.

0: किया था टॉप स्टोरी
1: इंडिया පිළිබඳ ලංකාවේ ධනාත්මක මතයක් ශ්‍රී ලංකාව තුල ඉන්දියා පිළිබඳ වඩා ධනාත්මක මතයක් පවතින බවට අනාවරණ වී තිබෙනවා. ඒ පියු සමීක්ෂණ ආයතනයේ රටවල් 36ක් තුල සිදු කළ සමීක්ෂණයකදී. පසුකිය පෙබරවාරි සිට මේ දක්වා සිදු කළ සමීක්ෂණයෙන් ආවරණය කළ පුද්ගලයන් සංඛ්‍යාව 42,000ක්. මෙම සමස්ත පිරිසෙන් 45%ක් ඉන්දියා පිළිබඳ හිතකර මතයක් ඉදිරිපත් කළා. 41%ක් ඉන්දියා පිළිබඳ අප්‍රසාදයක් දක්වා ඇති බවයි පියු ආයතනය පැවසුවේ. ඉන්දියා පිළිබඳ වඩාත්ම හිතකර මතයක් ඇති රට ලෙස හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වුවන්ගෙන් 79%ක් ඉන්දියා පිළිබඳ හිතකර මතයක් ඉදිරිපත් කර තිබුණා. 11%ක් ඉන්දියාව පිළිබඳ ඍණාත්මක අදහස් පළ කර තිබෙනවා. දැන් තවත් දේශීය පොතක්. අඟුලානට ආසන්න මොහොතේදී නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්ව ඇති බව පැවසෙන අයකු සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. අද පෙරවරුවේ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් අනතුරට ලක්ුණේ අඟුලාන වෙරළේ සිට නාවික සතපුම් 2.5ක දුරින් වූ මොහොතේදී. එහි සිටි 11 දිනක මුදාගෙන තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ඔන්න මේ ළඟදී ලෝකේ තියෙන ප්‍රබලතම සූර්ය දුරේක්ෂය පාවිච්චි කරලා විද්‍යාඥෝ සූර්යාගේ මතුපිට මීට කලින් දැකලා නැති අලුත් විස්තර ටිකක් හොයාගන්න සමත් වෙලා තියෙනවා.
1: මේ ඡායාරූප වලින් මීට කලින් සූර්යාගේ දකින්න ලැබුණේ නැති සුළි නිරීක්ෂණය කළා තියෙනවා මේ විද්‍යාක්ෂයන් කණ්ඩායම. මේ සුළි හැදෙන්නේ උණුසුම් වායුවල චලනය මගින් කියලා තමයි දැනට අඳුරගෙන තියෙන්නේ. ඒ වගේම සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රයේ හින්දත් මේ සුළි හැදෙන්න බලපෑමක් ඇති වෙනවා කියලා මේ වෙනකොට විද්‍යාක්ෂයෝ සඳහන් කළා. ඒ වගේම තමයි මේ සූර්යාගේ තියෙන ශක්තිය බොහෝ කාලගුණික වෙනස්කම් වලට ප්‍රධාන හේතු සාධකයක් බවට පත් වෙනවා. මේ විදිහට සූර්යාව සමීපව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ඒ කාලගුණික වෙනස්කම් කලින් හඳුනගන්න පුළුවන් වෙනවා කියලත් විද්‍යාක්ෂයෝ සඳහන් කරලා තියෙනවා. මේ සූර්යාගේ ඇතිවන මේ සුළි එහෙම නැත්නම් මේ චලනයන් හින්දා චුම්බක ශක්තිය උත්පාදනය වෙනවා කියලා තමයි විද්‍යාක්ෂයෝ සඳහන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ විදිහට මේ චුම්බක ශක්තිය උත්පාදනය වුණාට පස්සේ ඒක එක් රැස් වෙලා දැවන්ත පිපිරීම සූර්යාගේ ඇතිවෙනවා කියලත් විද්‍යාක්ෂයෝ හොයාගෙන තියෙනවා. තවදුරටත් මේ අති ප්‍රබල දුරේක්ෂය මගින් සූර්යාගේ සමීපතම නිරීක්ෂණයන් ලබා ගන්නවා කියලා තමයි විද්‍යාක්ෂයෝ කිව්වේ. ඉස්සරහට තව තව තොරතුරු මේකෙහිඳ අනාවරණය වේවි සූර්යා ගැන.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා. මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
2: මන් දන්නේ මොලේ කතල් වෙලාද කියලා.
3: නීති ක්ෂේත්‍රය 100%ම මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
5: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
6: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බුනේ. අපේ ලෙඩාව කොහොම හරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: Bajaj Vigo Luxury Superivasiya. Bajaj Vigo Electric 3 රෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මේ හදම අඩු ඉදිරියේ වැඩි Bajaj Vigo

0: on Stick and Ticket Pay.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7111 492 3777.
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් කොලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි ගෝල්ඩී චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරිය රුපියල් 210යි එලිෆන්ට් හවුස් වොන්ඩකෝන් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 45යි කාගිල්ස් ෆුඩ් සිටි
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
8: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
14: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
15: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
16: මම නම් හිතන්නේ නැහැ
14: දකින හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
17: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
18: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
19: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්

0: මෙන්න අලුත්ම වැඩේ. ජපානේ රුසියාවයි එච්චර හිත හොඳ නෑ මේ දවස්වල. ඕකට හේතුව රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ජපානයට ටිකක් කිට්ටුවෙන් තියෙන දූපතකට ඇවිල්ලා පොඩ්ඩක් ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේ කතාවේ සුළමුළ අපිට ඉදුණා. ඒ ගැන ටිකක් හොයලා බලන්න.
1: රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් පහුගිය දවසක දූපතකට ආවා. මේක මතභේදයට තුඩු දීලා තියෙන දූපතක්. එයා ඇවිත් තිබුණේ කුරිල් දූපත් වෙත. මේ කුරිල් දූපත් කියන්නේ දූපත් සමූහයක්. මේකේ තියෙනවා ඉටිරුප් කියලා දූපතක්. මෙන්න මේ දූපතට තමයි රුසියාවේ ජනාධිපති ඇවිල්ලා තිබුණේ. මේක ඉටිරුප් කියලා අපි හැඳින්වුවට ජපානය මේක හඳුන්වන්නේ එටෝරොෆු කියන නමින්. දැන් මම ඔබට කලින්ම කිව්වනේ මේක ආන්දෝලනයට ලක්වෙච්ච දූපත් සමූහයක් කියලා. ඔන්න ඒකට හේතුවත් අපි හොයාගත්තා. මේ කුරිල් දූපත් සමූහයේ දකුණු දිග පැත්තේ තියෙන දූපත් හතරක් ජපානය සහ රුසියාව කියන රටවල් දෙකටම හිමිකම් තියෙනවා. ඒ කියන්නේ මේ රටවල් දෙකටම අයිති දූපත් විදිහට තමයි මේ දූපත් හතර නම් කරලා තියෙන්නේ. ඒ දූපත් දැනට තියෙන්නේ රුසියාවේ පාලනයේ යටතේ. ඉතින් මෙන්න මේ දූපත් වලින් එකකට රුසියාවේ ජනාධිපතිවරයා ආපු එක හින්දා තමයි ජපානේ අග්‍රාමාත්‍ය සනායි ටකාචි ඒකට විරෝධය පළ කරලා තියෙන්නේ. ඇය කියලා තියෙනවා මේ සංචාරය සම්පූර්ණයෙන්ම පිළිගන්න බැ. මේකෙහිඳ ජපානේ ජනතාව තුළ රුසියාව ගැන තියෙන හැඟීම තව දුරටත් නරක අතට හැරෙනවා කියලා.
0: දෙවන ලෝක යුද්ධය ඉවරුණායින් පස්සේ සෝවියට් සංගමය මේ දූපත් ටික අල්ලගත්තා. එතකොට මේ දූපත්වල හිටපු ජපන් ජාතිකයන් 10,000ක් විතර මේ දූපත් වලින් ඉවත් කළා. ඉතින් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ජපානයටයි රුසියාවටයි මේ සාමගිවිසුමකට ඒ ගන්න පොඩ්ඩක් බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ භූමි අර්බුදය කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ඉතින් කුරිල් දූපත් රුසියාවට උපාය මාර්ගික වශයෙන් හරිම වැදගත්. පහුගිය වසර කිහිපය තුළ රුසියාව ඒ ප්‍රදේශයේ තමන්ගේ හමුදා බලය ටිකක් ශක්තිමත් කරගෙන තියෙනවා. ඉතින් කවුද කැමති තමන් එක්ක හිත හොඳ නැති කෙනෙක් තමන්ගේ අල්ලපු ගෙදරට නිතර යනවා එනවටනේ.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතුරට සුවිසිලෙට දැන් මම බය නැහැ.
2: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: එන්න

0: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick me flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න Pick me flash book කරන්න.
1: මොකෝ මේ තරහ? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නයක light water phone විලට සහනය මෙන්න
4: CDB එක රන් ගන්න දෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන්නය රත්තරන්ය දෙන ඉස්තරම්ම තැන
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
6: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න
7: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සමහරු එන්නේ සද්ද අහලා.
10: තව සමහරු එන්නේ සුවඳට.
9: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
10: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
9: Motor Show,
10: Lifestyle Expo,
9: Construction Expo,
10: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
9: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
10: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
11: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: ලෝකෙ වටේ යනකොට ඇමරිකාව පැත්තට පොඩ්ඩක් කෙබිලා බැලුවේ නැත්තම් නිකන් බත් කාලා ඩෙසර්ට් එකක් කෑවේ නෑ වගේ කියලා අපිට හිතෙනවා. හැමදාම ඉතින් අපි ට්‍රම්ප් ඇතුමා ගැන මොකක්ම හරි දෙයක් හොයාගෙන එනවනේ. පහුගිය දවසක ඇමරිකාවේ අධිකරණයකින් හරි අපූරු තීන්දුවක් දුන්නා. මේ ට්‍රම්ප් මහත්තයාට ඕන වුණා තවල මන්ත්‍රි හදන්න ආය උත්සව ශාලාවක් සුපිරි එකක්. හැබැයි අධිකරණින් කිව්වා ට්‍රම්ප් මේ ඔයා මේකේ අයිතිකාරයා නෙමෙයි, ඔයා මේකේ බාරකාරයා. එහෙනම් ඔයාට ඕන හිතන දේවල් දවල මන්දිරය ඇතුළත කරන්න බෑ, වැඩේ කරන්න හම්බුන්නේ නෑ. අන්න ඒ වගේම තව දෙයක් මෙන්න ට්‍රම්ප් මහත්තයාට ආයෙ සිද්ධ වෙගෙන යනවා.
1: ඇමරිකාවේ වොෂින්ටන් වල තියෙනවා ජෝන් එෆ් කෙනඩි ප්‍රසංග කලා මධ්‍යස්ථානය කියලා මධ්‍යස්ථානයක්. මේකේ නම වෙනස් කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කළා තිබුණා. මේකට එරට අධිකරණයෙන් නම් අනුමැතියක් හම්බ වුණේ නැහැ. හැබැයි ආපහු මේ ප්‍රාසංගික කලා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් තීරණයක් අරගෙන තියෙනවා. ඒගොල්ලන් අරගෙන තියෙන තීරණය තමයි මේ ජෝන් එෆ් කෙනඩි ප්‍රසංග කලා මධ්‍යස්ථානයේ තියෙන නමට ප්‍රෙසිඩන්ට් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් කියන නම ඇතුළත් කරන්න. මේ නම ඇතුළත් කරන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලයේදී ඡන්දයක් අරගෙන. මේ ඡන්දයේදී ඒකට වැඩි ඡන්ද හම්බුණා කියලා තමයි ඇමරිකාව පැත්තෙන් අපිට දැනගන්න ලැබෙන්නේ. එතකොට මේගොල්ලන් තව තීරණයක් අරගෙන තියෙනවා. ඒ තමයි මේ මධ්‍යස්ථානයේ භෞතික පරිශ්‍රය ප්‍රෙසිඩන්ට් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ප්ලාසා විදිහට නම් කරන්න. අධ්‍යක්ෂ මණ්ඩලේ ඇයි මේ වගේ තීරණයක් ගත්තේ? ඔන්න බලන්න ඔය ඒකෙත් ඇටි. මේ අධ්‍යක්ෂක මණ්ඩලේ වැඩිපුර ඉන්නවා කියලා කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පත් කරපු සමාජිකයෝ.
0: කොහොම වුණත් මේ නම වෙනස් කරන එක ගැන තියෙන නීතිමය තත්ත්වය ගැන ෆෙඩරල් විනිසුරු ක්‍රිස්ටෝප කූප නියෝගයක් නිකුත් කරලා තිබුණා. කොංග්‍රසයේ නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව කෙනඩි මධ්‍යස්ථානයේ නම වෙනස් කරන්න බෑ කියලා. ඉතින් ට්‍රම්ප්ගේ නම මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරන්න කියලත් අධිකරණ තීන්දුවෙන් නියෝග කරලා තිබුණා. ඉතින් සේවකයෝ පහුගිය ජූනි මාසෙදි ට්‍රම්ප්ගේ නම ඉවත් කරලා තිබ්බා. ඉතින් විනිසුරු කූප පෙන්වලා දෙන්නේ කෙනඩි මධ්‍යස්ථානය ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ නමින් නම් කරලා තියෙනවා. ඉතින් ඒක ස්ථාපිත නීතියෙන් පැහැදිලි වෙනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ තනි තීරණයකින් ඒකේ නාමය වෙනස් කරන්න දෙන්න බෑ කියලා. සාධාරණයි නිතින් දැන් සංස්ථාගත කරලා තියෙන්නේ එක නමකින්, දැන් යන්නේ තව නමකින්. ඉතින් එතකොට වැඩේ වැරදීනේ. බලන්නකෝ ඉතින් තමන්ගේ නම වෙනුවෙන්නේ මේ ඔක්කොම කරන්නේ ඉන්න කන්නේ මේ ඔක්කොම නේ. ඉතින් අපෙත් ඔය නම් ගහපුවා නම් කීයක් තියනවද නේ? සමහර නම් ගැන ඉතින් නේද? හරි හරි අපි ගිහින් එන්න. ඔබ ටිකක් ඒ ගැන කල්පනා කරන්නකෝ පාඩුවේ. දැන් වෙලාව හවස පහටත් ළඟයිනේ. ආය ලබන සතියේ හවස තුනට ලෝකෙ වටේ අහන්නෙන් මම නිශාන්.
1: ඔබට ජයග්‍රාහී සතියක්. මම සප්න.

0: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
1: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
0: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
1: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මය ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්න.
0: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: Big big dinumai bonanza bonanza
4: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dankya 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසී ප්‍රමුඛයා.
6: Ofit premium inverter air conditioner rupiyal 179999 sita smart wifi fast cooling samaga 12000 18000 24000 btu වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0266252630
7: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
10: Hagil's Food City සතියන්තයේ අඩුම මිල පෙරලිය කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 350යි බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි අපේ මිල රුපියල් 230යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වන තුරු පමණයි. හොන්දිසි සහිතයි.
11: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
12: මතකද සිංහ විබුලන්සා
13: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
12: මේ අවුද්දතාව
13: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
14: සිංගල් බිග් බොනන්සා මිඩ්ඩියර් ෂොපින් ෆෙස්ටිවල්.
15: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය බිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
16: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 60 කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදල ඉවර කරපු හාදයා. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
17: අපිත් ඉන්නනේ ලංකාවේ මරදන් කඩවල.
16: මරදන් කඩවල යකඩ යන්නේ කඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර දුබි කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යව වෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
18: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
20: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 076 56 78 784.
21: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින.

0: theater top story
1: අඟුලානේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් අඟුලානට ආසන්න මොහොතේදී නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්ව ඇති බව පැවසෙන අයකු සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. අද පෙරවරුවේ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්ුණේ අඟුලාන වෙරළේ සිට නාවික සතපුම් 2.5ක දුරින් වූ මොහොතේදී. ඒ මුර සංචාරයක් අවසන් කර යලි පැමිණෙමින් සිටියදී යාත්‍රාවේ සිටි 11 දෙනෙකු මුදාගෙන තිබෙනවා. ඔවුන් මුදාගෙන තිබුණේ අඟුලාන පොලිසිය සහ ප්‍රදේශයේ දිහිවරයන් ඒකාබද්ධවයි. රෝහල්ගත කළ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවද නාවික හමුදාව සඳහන් කළා. අනුතර සිදු වූ ස්ථානයේ සෝදිසි මෙහෙයුම් සඳහා නාවික හමුදා යාත්‍රා සහ හෙලිකොප්ටර් යාන දෙකක් යොදවා තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දියාව කඩුලු දෙකක් දැවී ලකුණු 239ක් ලබා සිටිනවා. තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙව්දත් පඩිකල් නොදැවී ලකුණු 107ක් රැස් කළා. කේල් රාහුල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණේ ලකුණු 77ක් ලබා සිටියදී. නායක ශුභ්මන් ගිල් ලකුණු 16කට දැවී ගියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභා ජයසූරිය කඩුල්ලක් දමා ගත්තා. තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්සරු 6:30ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකථන ලබා දීලා තියෙනවා. හැම රතවහනදාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකථනය කරන් යන්න ඕනේ. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම දාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයෙ පොලිස් දාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞගේ පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසා ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් කරන වැරදි අනුව ලකුණු අඩීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
5: මගේ ජීවිතයේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
9: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනිය දහනිය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගෙල්ස් ෆුඩ් සිටි.
14: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
15: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
16: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් අම්මලා.
4: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
18: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන

0: ඩෙංගු මාරාන්තිකයි.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ශමිල් විජේසිංහ.
2: මෙවැනි වෛරස් වර්ග හතරක් තියෙනවා. ඒකේ ඩෙන්වී 2 කියන වෛරසය තමයි මෙවර රට පුරා ව්‍යාප්ත වෙමින් තියෙන්නේ. නැවත වරක් දැන් කඩින් කඩ වර්ෂාව පදිමින් තියෙනවා. මදුරුව බිත්තර දාන්න, කීට වැසි වෙන්න, කීටයට මදුරුව දක්වා වර්ධනය වෙන්න, ඒ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න අවශ්‍ය පරිසරයේ වටා පිටාව නිර්මාණය කරමින් ඉන්නේ. විගතම අපි ජනතාවගේ ඉල්ලන දේ තමයි අඛණ්ඩව මේ ඩෙන්ගු රෝගීන් ගෝවිය හැකි ස්ථාන හඳුනා ගනිමින් ඒවා පිරිසිදු කිරීම සහ විනාශකින් නිසඳ අවශ්‍ය පියවර ගත යුතුයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
8: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න.
10: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජෙන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
13: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
12: අම්මට ඒකත් ඇහුණාද?
13: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
14: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
15: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
16: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැහැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවා නම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
17: සින්දු සියොත අනුග්‍රහය.
18: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ.
19: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
6: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: We can සියත.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
2: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
1: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
2: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
1: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.

0: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
3: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
5: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි, කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි, සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, තිරගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
8: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට ලක්වෙයි. 11ක් මුදා ගැනේ තවදුරටත් සෝදිසි මෙහෙයුම්. ශිරාන් බාසික්ට පැය 72 කර රැඳවුම් නියෝග. වාහන මිල යලි ඉහළ යන ලකුණු. ඉන්දියාවෙන් ප්‍රබල ඉනිමක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: සියත දෙවයින පුරා

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙන හැම රතවහනධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරා යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම නදාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයෙ පොලිස් දාරියෙක් ඒ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනතෙන් අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටලීකරණය යටතේ කෞපි පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසා ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලා කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ලොතරැයියේ පෙරළි කරන NLB Mega Power, දැවැන්ත Mega සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ Grand සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුද්දතාවා
8: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
9: වීකෙන්ඩ් සියත.
10: සියත දෙවයින පුරා.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අංගුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. ශිරාන් බාසික්ට පැය 72ක රැඳවුම් නියෝග. වාහන මිල යලි ඉහළ යන ලකුණු. ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38ක් දක්වා ඉහළට. ඉන්දියාවෙන් ප්‍රබල ඉනිමක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අඟුලානට ආසන්න මුහුදේදී නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්ව ඇති බව පැවසෙන අයකු සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. නාවික හමුදාව සඳහන් කළේ කිමිදු භටයන්ද යොදා ගනිමින් මෙහෙයුම් සිදු කරන බවයි. එම ප්‍රදේශයේ මුහුදේද රළු ස්වභාවයක් පවතින බව නාවික හමුදාව සඳහන් කළා. අද පෙරවරුවේ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්ුණේ අඟුලාන වෙරළේ සිට නාවික සැතපුම් 2.5ක් දුරින් වූ මුහුදේදී. ඒ මුර සංචාරයක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී. යාත්‍රාවේ සිටි 11 දෙනෙකු මුදාගෙන තිබෙනවා. ඔවුන් මුදාගෙන තිබුණේ අඟුලාන පොලිසිය සහ ප්‍රදේශයේ ධීවරයන් ඒකාබද්ධවයි. රෝහල්ගත කළ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවද නාවික හමුදාව සඳහන් කළා. අනතුර සිදු වූ ස්ථානයේ සෝදිසි මෙහෙයුම් සඳහා නාවික හමුදා යාත්‍රා යොදවා තිබෙනවා. හෙලිකොප්ටර් යානා දෙකක්ද සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. ඩොබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙතයි. ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන මෙම සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බහර දෙනු ලැබුවා. 48 හැවිරිදී දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ශිරාන් බාසික් ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලෙක්. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පලා ගොස් ඇත්තේ 2018 වසරේදී. සැකකරුට එරෙහිව මද්‍රව්‍ය චාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ බරපතල හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම යන චෝදනා පවතින බවයි පොලිසිය පැවසුවේ. ඊට අමතරව ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයත් සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුණා. සැකකරු මද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳවද විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල සඳහන් කළේ.
2: විශේෂයෙන් මෙම සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධතා ඇති බවට මේ වන විට විමර්ශන වලින් හෙළිවියනවා. මේ සැකකරුගේ අත්අඩංගුවට ගැනීමත් සමගම තවත් ජාත්‍යන්තර රතු නිවේදන 92ක් ඉතිරි වී තිබෙනවා. එම 92 ක්‍රියාත්මක කිරීම සඳහාද සූදානමින් සිටින බවටත් අපි මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම මෙම සැකකරු විසින් අනීතික ලෙස උපයාගත් දේපළ වත්කම් සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු, විශේෂයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශ විසින් පෙරදින සිටම ආරම්භ කළ බවටත් මතක් කළ යුතුයි. දැන් මේ සැකකරු විශේෂයෙන් පැය 72ක රඳවා ගැනීම නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යමනවා.
1: මේ අතර තමන්ට කිසිදු ආරක්ෂාවක් නොමැතිව රට තුල ගමන් කිරීමේ හැකියාව පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: මොන සිද්ධිය වුණත් ශ්‍රී ලංකා පොලිසිය මයිතන 90% ප්‍රමාණයට ප්‍රමාණයක වෙඩි තබ්බ පුද්ගලයෝ, වෙඩි තැබීමට උදව් කර පුද්ගලයෝ සහ ඒවැ මෙහෙයුම්කරුවෝ හඳුනගෙන ඒ අවශ්‍ය නීති ක්‍රියාමාර්ග නීතියේ අධිකරණ ඉදිරිපත් කිරීම දක්වා කටයුතු කරගෙන යනවා. ඒවට ගැටලු නම් පොලිසිය දෙන්නේ නැහැ. ඒවා අපි ඕන වෙලාවක බය නැහැ. ඒක අපිට විශ්වාසයක් තියෙනවා. කිසිම ආරක්ෂාවක් නැතුව මට එහා කෙළවරින් ඉඳන් මෙහා කෙළවරට එන්න පුළුවන්. ඒ කියපු දේශපාලකයන්ට ඒ தත්ත්වෙට එන්න බෑ කියන විශ්වාසයක් තියෙනවා. මොකද ඒ තරම් බොරු කියලා කරලා තියෙනවා. ඒ තරම් සමාජ අසාධාරණකම් කරලා තියෙනවා. ඒ වගේම සමාජයට ලොකු විනාශයක් කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් අපි කළා නැහැ. මහජනතාව කොයිම වෙලාවකවත් මම දන්නවා මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා. ඒ වගේම බයත් නැතුව ඕනම තැනක යන්න හැකියාව තියෙනවා කියන විශ්වාසයක් තියෙනවා.
1: බන්ධනාකාර ගතව සිටියදී පලාගිය සැකකරුවන් සහ සිරකරුවන් 709 දෙනෙකු අත්අඩංගුවටගෙන නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ පසුගිය වසරට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින්. පසුගිය වසර 6ක කාලය තුළ බන්ධනාගාර තුලින් පලාගිය සහ මිදී ගිය සැකකරුවන් හා සිරකරුවන් සංඛ්‍යාව 1181 දෙනෙක්. ඉන් 709 දෙනෙකු අත්අඩංගුවටගෙන නොමැති බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ. පසුගිය වසරේදී බන්ධනාගාරවලින් අත්අඩංගුවටගත් ජංගම දුරකථන සංඛ්‍යාව 583ක්, බැටරි 2432ක් සොයාගෙන තිබුණා, චාර්ජර් 970ක් සහ සිම්පත් 4149ක් සොයාගෙන ඇති බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ. වෙනත් උපාංග 3111ක්ද සොයාගත්තා. මෙම උපකරණ රැදවියන් අතර පත්වීමෙන් නීති විරෝධී ක්‍රියා සහ සංවිධානාත්මක අපරාධ වර්ධනය වීමෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණයක නිරත වුණා.
4: ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ මාසය තුළ රසවර්ගික වාර්තා 9000ක් අවසන් කරලා ඒ වාර්තා ප්‍රමාද වෙලා තියෙන රසවර්ගික වාර්තා ලබා ගන්නත්, ඒවා අධිකරණය වෙත ලබා දෙන්නත්, පොලිසිය හරහා සම්බන්ධීකරණය කරන්නත් අවශ්‍ය ශිෂ්‍යලු විධිවිධාන හදලා තියෙනවා. ඒකෙන් ප්‍රමාණවත් වෙන්නේ නැති හින්දා එක පැත්තකින් පොලිස් විමර්ශන ක්‍රියාවලිය යම් අඩුපාඩු තියෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ යම් අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. අධිකරණ යුක්ති පතඳලීමේ කාර්යභාරය අධිකරණ පද්ධතියේ යම් අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. දීර්ඝ කාලයක් නඩුගොඩ ගැහිලා තියෙනවා. මිනිසු බන්ධනාගාර ගත වෙලා තියෙනවා. විමර්ශන ක්‍රියාවලිය යම් අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සියල්ල ඒකාබද්ධ ගත්තාම යුක්ති පතඳලීමේ කාර්යය ජනතාවට නැත්නම් එකකරුවන්ට යුක්ති ඉෂ්ට වීම ප්‍රමාද වෙමින් තියෙනවා.
1: අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වුවහොත් එය ඉවත් කිරීම අපහසු බව ශ්‍රී ලංකා නීතිජ්ජ සංගමය ජනාධිපතිවරයාට දෙනුම් දී තිබෙනවා. ඒ පසුගිය 12 ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී. සාකච්ඡාව පැවැත්වුණේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස්සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන්. එහිදී ශ්‍රී ලංකා නීතිජ්ජ සංගමේ සභාපති රජීව් අමරසූරිය පළ කළ අදහස් මාධ්‍ය වෙත නිකුත් වුණා.
5: ඒ වගේ අවස්ථාවල චෝදනාවක් එන්න පුළුවන්. මෙතන උසාවියට ඇඟිලි ගැහිමක් කරනවා. ඒ චෝදනාව ආවහම එතනින් එහාට හොඳ දේ කරා නරක දේ කරා ඒ චෝදනාව එතන තියෙනවා. 2012 චිරාණි බණ්ඩාරනායක අභිසිරතුමිය අයින් කරේ මේ කාර්යයට. ඔබතුමා හිටියේ නැහැ. වෙන ජනාධිපති කෙනෙක් හිටියා මෙතන. සමහර වෙලාවට සාධාරණීකරණය කරන්න පුළුවන් නෑ එහෙම දෙයක් නෙමෙයි. අපි කරන්න යන්නේ සියලු දෙනාගේම වැඩි කිරීමක්. කාගවත් පුද්ගලිකව අපි මේ බලලා නෙවෙයි. හැම වෙලාවෙම පැති දෙකක් තියෙනවා නඩුවක. නමුත් ඒ සැකය සමාජයේ මතුවලා. ඒ සැකය කට්ටිය අතරේ තියෙනවා. ඒ මුතුමාව අපි දකින්න රූපවාහිනිය. ඉතින් ගොඩක් ලස්සන කතා කරනවා අපි ඔක්කොම දන්නවා. සිස්ටම් චේන්ජ් කියන එකත් හොඳයි තාත්තුමා. නමුත් සිස්ටම් චේන්ජ් එක වෙන තැන් තියෙනවා. නීති වෘත්තියේ නීති පද්ධතියේ සම්ප්‍රදාය හොඳ නැත්තම් එක වෙනම දෙයක්. නමුත් මේ සම්ප්‍රදාය අනුව ඒ සිස්ටම් එක බේදිලා තියෙනවා නම් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ වෙන මොකක් හරි කෝපරේෂන් එකක් හරි ඩිපාර්ට්මන්ට් එකක් හරි කාර්යක්ෂම කරන ඒ විදිහටම සැලකන්න බෑ.
1: 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 18 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළා. පාර්ලිමේන්තුව ලබන 18 සිට 21 දක්වා රැස්වීමට නියමිතයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර අවසන්. යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අග විනිසුරුවරයාගේ වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ දුහුරයට පත්වී වසර 6ක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගැන්වීමටද නව ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කරනු ලැබුවා. විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වය අහිමිවන ආකාරය විපක්ෂය අනාවරණ කළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
6: ජනමත්චාරයකට යනවාද නැද්ද කියන එක ජනාධිපතිතුමාගේ හෝ ආණ්ඩුවේ තීන්දුවක් නොවේ. ඒක අධිකරණය දැනුම් දුන්නාම යනවා කටයුතු කරන්න පුළුවන්. අධිකරණය කිව්ව ජනමත්චාරයකට යන්න ඕනේ කියලා ජනමත්චාරය යන්න ඕන. අධිකරණය කිව්ව තුනෙන් දෙකෙන් පමණක් ඇති කියලා තුනෙන් දෙකෙන් පමණක් යන්න පුළුවන්. ඉතින් නීති සම්පාදනය කිරීමේදී අපි දැනුමේ හැටියට ජනමත්චාරණයකට තුඩු දෙන වගන්ති වලට ව්‍යවස්ථාවක් අත තිබෙන්නේ නැහැ. මේ මහානායක ස්වාමීන් වහන්සේ සහ ජනාධිපතිතුමාතුරු සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් යනවා වැඩ කටයුතු සිදු වෙනවා. අර යම් කුඩා කණ්ඩායමක් ගිහිල්ලා තැන් තැන් වල බොරු වපුරවපුර යනවා. මේ 22 වෙනි සංශෝධනය හරහා අධිකරණයේ ආදීනත්වේ නැති වෙන්නේ කොහොමද කියන එක කෙලින් කටහරලා කියන්නකෝ.
1: 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයට පාර්ශව රැසකින් විරෝධය එල්ලවී ඇති බව සමකී ජනබලවේගය පවසනවා. එහි මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
7: මතේ මේ රටේම විශාල විරෝධයක් තියෙනවා මේකට. විශේෂ මහානායක ස්වාමීන් වහන්සේලා ලිපියක් මඟින් දන්වලා තියෙනවා. ඒ වගේම නීතිඥ සංගමයේ අති බහුතරයක් 99%ක් මේකට විරුද්ධයි. ඒ වගේම සියලුම විරුද්ධ පක්ෂ කාණ්ඩයන් මේකට විරුද්ධයි. ඒ වගේම රජයේ අනිත් සේවකයින් අපි අහන්නේ ඇයි මේ පුජ්‍යලෝ ඉලක්ක කරගත්ත වයස් දීර්ඝයකට අනුමැතිය දෙන්නේ? මේක ආණ්ඩුවට අද කරගන්න බැරි වෙනකොට ව්‍යවස්ථාදායක බලයයි විධායක බලයයි දෙකම තියෙද්දි අධිකරණ යන තැඟිලි ගහන්න යනවා. ඉතිහාසෙ මේ වගේ දේවල් වෙලා නැහැ.
1: නායකයන් අභියෝග බහරගත යුතු බවයි අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ.
8: අපෙන් අපේක්ෂිත සමහර වෙනස්කම් කරන්න ගිහුවාම 50 සම්මත කරන්න වෙනවා. සමහර ඒවාට ව්‍යවස්ථා වෙනස් කරන්න වෙනවා. ඒ නිසා තමයි ව්‍යවස්ථා වෙනස් කරන තැනකට අපි ගිහිලා තියෙන්නේ. අපි තෝරාගත්ත ක්‍රියාමාර්ග ගොන්නකින් එකක් තමයි මේ ව්‍යවස්ථා වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගය. ඉතින් එවැනි ක්‍රියාවල සාමාන්‍ය ව්‍යවස්ථාව වගේ වෙනස් කරන්න වගේ තැනකට යනකොට ඒක අභියෝගාත්මකයි. ඒ නිසා ඕනෑම වෙනසකදී අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය බාර ගන්න මේක කරන්න සමත් වෙන එක තමයි නිවැරදි නායකත්වය. අභියෝගවලට බයේ පලා යනවනම් අභියෝග හමුවේ දේවල් නවත්තනවනම් එතන වෙනසක් කරන්න බැහැ.
1: ආණ්ඩුව අවදානම් සහගත ක්‍රියාවල නිරතවීමෙන් වැළකිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය කියා සිටි.
9: ජනාධිපතිවරයා ඔය නීති සංගමේ සාකච්ඡාවේදී කියලා තියෙන්නේ මම මේකේ අවදානම බාර ගන්නවා. මම ඉන්නකම් මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේ අදහසක් දෙන්නේ. දෙයියනේ අවදානම බාර ගන්නකොට මේ කරන්නේ. මේකේ වෙන ප්‍රතිඵලය මොකද්ද? නීති ආධිපත්‍යයට මරු පහරක් නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශයට ලක් කිරීමේ එක අවස්ථාවක් නම් ඇයි මේක කරන්නේ? මොකටද මේක අවදානම ගන්න? පිටරට කොච්චර දේවල් තියෙනවද රටේ කරන්නේ? මාලිමාවේ රොන්දු පත්‍රයේ තියෙන්නේ ව්‍යවස්ථාවක් ගැන අලුත් ව්‍යවස්ථාවක්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ වයස් සීමා වැඩි කරනවා කියලා ඒකේ නැහැ.
1: ජනාධිපතිවරයා ජනතාවාදීව කටයුතු කරන බවයි නියෝජ්‍ය මාත්‍ය ගමගෙදර දිසානායක පැවසුවේ.
10: පොදු වශයෙන් ගත්ත තීරණේ හේතු කරගෙන යම් ආකාරයක පුජ්ජලිකෝ යම් බලපෑමක් වෙනවා නම් ඒ පුජ්ජලිකෝ වෙන බලපෑම උනත් බාර ගන්න සූදානම් කියන කාරණේ. එහෙනම් තීන් අදහස් කරන්නේ මේක තමන්ගේ වගකීම් පරදුර තියලා මේක ක්‍රියාත්මක කරනවා කියන කාරණේ නෙවෙයි. මං හිතන්නේ ඒකම තමයි ජනතාවාදී නායකත්වයේක ලක්ෂණය. කියන්නේ සිද්ධ විය යුතු යමක් තිබෙනවා නම් ඒ සිද්ධ විය යුතු දේ කිසිම පැහැරහැරීමකින් තොරව කල්මැරීමකින් තොරව ක්‍රියාත්මක කරන්න ඕනකමක් තිබෙනවා. තමන්ගේ තනතුර ආරක්ෂා වෙනවා, තමන්ගේ වගකීම කොයිතරම් දුරට තිබෙනවද කියන කාරණේට එහා ගිහින් ජනතාවාදීව කල්පනා කරන ජනතාවාදී නායකත්වයක විශේෂ ලක්ෂණයක් හැටියට තමයි අපි මේ කාරණේ දකින්නේ.
1: ඉදිරියේදී වාහන මිල තවදුරටත් ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. වාහන ආනයන බදු මත රජය විසින් අද දිනය දක්වා පනවා තිබූ 50%ක අධිභාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කළා. ඒ අනුව අද සිට දෙසැම්බර් මාස 31 දක්වා කාල සීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදුවනු ඇති. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මෙම නියමය පසුගිය මැයි මාස 15 දින හෝ ඊට පෙර නයිවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනය සම්බන්ධයෙන් අදාළ නොවන බවයි. මෙම තීරණය සමග නව වාහන ආනයනයේදී මිල ඉහළ යනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
11: පාරිභෝගිකයෝ වාහන ගත්තෙම නැහැ. මේ පරණ මුදල්ට ගෙනල එකක් ගත්තේ නැහැ. අනිවාර්යයෙන්ම නිත්‍ය වශයෙන් ඉස්සරහට වැඩි වෙන වාහනයක් ආනයන කරොත් වෙලෙන් දෙන්න පුළුවන් ඒ තියෙන ටික පාඩුවට විකුණන්න. විකිණීම සඳහා හිතලා වාහන ගෙනල විකුණද්දී ඒ මුදල ප්‍රිය එකතු කරලා තමයි කොස්ට් එකට වාහන විකුණන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වෙසල් එකක් ලක්ෂ 10ක් 15ක්, යාරිස් එක ලක්ෂ 7ක් 8ක්. ඒකන අපි විකුණු මුල ගැන කතා කරුවොත් යාරිස් X grade සාමාන්‍ය දැන් 105කට වගේ ඉස්සරහට වෙළඳපොලේ. ඒ වගේ රේස් එකක් 150කට 55කට විතරයි මේ හයිබ්‍රිඩ් රටයක්. ඉතින් පෙට්‍රල් 40කට වගේ ඒ වගේ ඉසෙට් ප්ලේ එකක් 225කට වගේ මුදලකට යන්න ඉඩ තියෙනවා. මම මේකෙන් ප්‍රධාන වශයෙන් ඉක්ුණා තව ගොඩක් වහන ඊට සමගාමී වැඩි වෙන්න පුළුවන්.
1: මේ අතර ආණ්ඩුව තරුණ පරපුරේ වාහනයක් මිලදී ගැනීමේ සිහිනය අහිමි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක් වෙමින්.
12: තරුණ පරපුරට ලක්ෂ 12ක මුදලක විස්කාරයක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙනවායි කිව්වා. කතාවෙන් ක්‍රියාත්මක වුණා. නමුත් ප්‍රතිපත්ති මේ වශයෙන් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. තරුණ පරපුරේ බොඳ වුණු සිහිනයක් බවට ලක්ෂ 12ේ විස්කාරයක බොරුවේ මුසාවේ මුලාවේ සංකේතයක් බවට අදපත් වෙලා තිබෙනවා. වේදිකාව නම් කිව්වේ ලක්ෂ 12ේ විස්කාරයක. අද කරන්නේ වාහන ආනයනවලට 150 සර්චාර්ජ් එක දමලා ජනතාවගේ පාරිභෝගික අයිතිවාසිකම් සුණු විසුණු කිරීම.
1: ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව පිළිබඳ වඩා ධනාත්මක මතයක් පවතින බවට අනාවරණ වී තිබෙනවා. ඒ පෙව් සමීක්ෂණ ආයතනය රටවල් 36ක් තුළ සිදු කළ සමීක්ෂණයකදී. පසුගිය පෙබරවාරි සිට මේ දක්වා සිදු කළ සමීක්ෂණයෙන් අනාවරණය ආවරණය කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 42,000ක්. මෙම සමස්ත පිරිසෙන් 45%ක් ඉන්දියාව පිළිබඳ හිතකර මතයක් ඉදිරිපත් කළා. 41%ක් ඉන්දියාව පිළිබඳ අප්‍රසාදය දක්වා ඇති බවයි එම ආයතනය පැවසුවේ. ඉන්දියාව පිළිබඳ වඩාත්ම හිතකර මතයක් ඇති රට ලෙස හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවයි. සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 79%ක් ඉන්දියාව පිළිබඳ හිතකර මතයක් ඉදිරිපත් කර තිබුණා. 11%ක් ඉන්දියාව පිළිබඳ පළ කර ඇත්තේ ඍණාත්මක අදහසක්. ඉන්දියාව පිළිබඳ අප්‍රසාදය පළ කළ වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ පකිස්තානයේ. සමීක්ෂණයට අදහස් දැක්වූ 91%ක් ඉන්දියාව පිළිබඳ අප්‍රසාදය පළ කළා. 7%ක් පමණක් ඉන්දියාව පිළිබඳ ප්‍රසාදය පළ කළ බවයි සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද අලුයම ඉන්දුනීසියාවට බලපෑ භූකම්පනයේ ප්‍රබලත්වය රික්ට මාපකයේ ඒකක 7.7. භූකම්පනය හටගෙන තිබුණේ කිලෝමීටර් 15ක් පොළව අභ්‍යන්තරේ. ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ තවත් පසු කම්පන තත්ත්වද හටගත්තා. ඉන් ප්‍රදේශයේ ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමරිකාවේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා. අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අමරිකානුවන්ට ඉහළ ගෑස් මිල ගණන් පිළිගැනීමට සිදුවන බවයි. අමරිකා ඉරාන යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල ගණන් සඳහාද සූදානම් වන ලෙසයි ට්‍රම්ප් සිය ජනතාවට නිවේදනය කළේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන නෞකා ගමනාගමනය පාලනය වීම මීට හේතුව බවයි අමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. හෝමෝ සමුද්‍ර සන්ධිය අමරිකාවේම කොටසක් බවට පත්කරගන්නා බව අමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
0: ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා අද දිනට තරගය අත්හිටවන විට පන්දුවට පහර දෙන ඉන්දියාව කඩුලු දෙකක් දැවී ලකුණු 288ක් ලබා සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙව්දත් පඩික්කල් නොදැවි ලකුණු 131ක් රැස් කළා. කේල් රාහුල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූයේ ලකුණු 77ක් ලබා සිටියේදී. නායක ශුබ්මන් ගිල් ලකුණු 16කට දැවී ගියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාජ් ජයසූරිය කඩුල්ලක් දවා ගත්තා. තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල. අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. ශිරාන් බාසික්ට පැය 72ක රැඳවුම් නියෝග. වාහන මිල යලි ඉහළ යන ලකුණු. ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38ක් දක්වා ඉහළට. ඉන්දියාවෙන් ප්‍රබල ඉනිමක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති ඉනිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: हवा के झोंके आज मौसमों से रूठ गए.
2: लूटेरा मूवी की स्वारलु क्वीन मूवी की लंदन टू मुकड़ वगे අපිට අදරත් මතක හිටින songs ගොඩක් අදපු talented musician කෙනෙක් තමයි අමිත් ත්‍රිවේදී.
3: ජය හෝ ශංකරා.
4: හැබැයි අමිත් ගේ music journey එකේ අපි කවදාවත් අහලා නැති songs තියෙනවා කිව්වත්
2: අවුරුදු ගාණක් තිස්සේ release කරන්න නැතුව එයා ළඟම හැංගිලා තිබුණු songs 6ක් දැන් fans ලට අහන්න දෙන්න අමිත් අලුත් project එකක් පටන් ගන්න තියෙනවා.
4: Unsung Unreleased කියලා තමයි එයා මේ ප්‍රොජෙක්ට් එකට නම දාලා තියෙන්නේ.
2: ඒකේ පළවෙනි song එක මේ මාසේ 12 වෙනිදා release වුණා. අනිත් songs ටිකත් සති දෙකකට එක ගානේ release කරන්න තමයි අමිත් plan කරලා තියෙන්නේ.
5: ඌරා ලන්ඩන් තුමුකිදා
0: Talk of the town.

0: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
1: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
0: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
1: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
0: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
4: big big dinumai bonanza bonanza
5: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් big racer හෝ big lighter වල ඇති escort donkey 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: මොකෝ මේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
8: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB
10: පොඩි පරාකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්
10: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා.
11: සීතා
10: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: සමහරු එන්නේ සද්ද අහලා.
15: තව සමහරු එන්නේ සුවඳට.
14: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
15: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
16: Motor Show,
15: Lifestyle Expo,
16: Construction Expo,
15: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
16: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
15: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
17: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

අහන්න. ඔයා ඔයාගේ ආදරේ මගේ හිතේ නතර වෙලා තියෙන්නේ ගැඹුරුම තැනක. මං කවදාවත් ලෑස්ති නෑ ඔයාව මට අයිති නැතත්. මගේ හිතින් ඔයා වැයත් කරන්න. ඉතින් තැන් හිනාවෙන්න. මං තැනටම ඔයාගේ වෙලා ඉවරයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා.
2: මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
3: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
4: නීති ක්ෂේත්‍රය 100%ම මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
6: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
7: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බුනේ. අපේ ලෙඩාව කොහොම හරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා, ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177 777.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
13: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට 100 තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
14: සින්දු 100ට අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ අංජාගාරේ.
14: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
16: කිරිපත්කඩ රන් කෙරුණා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්. කොලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 260යි. ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩර් කෝන් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කාගිල්ස් ෆුඩ් සිටි.

0: නුන්නන් සුදු කොච්චි ගැන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම
7: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

සියත දෙවයින පුරා

බලාගෙන මගේ කන කම සොරවලින් ඔය හිත නිවෙන වචන මුමුණන්න. ආදරේ විතරක්ම පිරුණු ඔයාට තව තවත් ලඟ වෙන්න.

0: ഡെങ്കു മാറാന്തികായി.
1: മേ രാജ്യ വൈദ്യ നിലധാരങ്ങെ സംഘമേ സഹകാരലേ കംസഹ മാധ്യ പ്രകാശക വൈദ്യ ഷമിൽ വിജയ് സിംഗ്.
2: വാർത്തകളിലാത്തിന് ഡെങ്കു രോഗിയും 50% വരെ പ്രമാണമായ വാർത്തകളിലാത്തിന് 10,000 പലാത്തിന് കൊളംബ ഗംപാസ തണുത്തുറ ഡിസ്ട്രിക്റ്റും ഗംപാ ഡിസ്ട്രിക്റ്റ് വരുമ്പോ രോഗികൾ സംഖ്യ വാർത്താവിന് സൗഖ്യാംശ വിസിന് മധുരൻ ഭൂവന സ്ഥാന നിരീക്ഷണ കിരീമേജി ഈ മധുര വിത്രസ കീടിയാൻ തന്നെ സ്ഥാന പ്രതിശതാത്മകത്തോ വരുമ പ്രമാണമായ തമിഴ്നാട്ടിന് പാസ് ഏകദേശം ഉസ്പെല്ല സമയത്തുള്ള പാസത്തുന്ന ഡെങ്കു മധുര ഭൂവന സ്ഥാന യുവക്കിരിയും വിനാശക്കിരിയും സംബന്ധിയും തേജിലും അവശ്യതയാ മാർഗത്തെ.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
7: හිනා වෙන්න මෙන්න වෙලාව.
8: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
9: අහසින් වැටෙන එක.
8: ඔව් කියනවා. මගේ අකාන උත්සාහන්නපා අහසින් වැටෙන එක දීපිනුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
10: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
14: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා.
15: පහසු වෙලා.
16: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residencies.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
5: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටවත්ත බට.
2: Realme Mate experience එකකට නැල්වත්ත බට.
9: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica lanka tiles.
8: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
9: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
4: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු.
13: ඇවිත් යන්න එන්න
16: Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත.
1: හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550.
14: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
18: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
2: ගංවතුරට සුළු සුළුමෙට දැන් මම් බය නෑ.
20: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
21: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
22: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
21: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
22: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
23: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
24: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
25: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
26: අවන්ස් ටිකෙන් ටික පේ.
27: සමහරු එන්නේ සද්ද අහලා.
28: තව සමහරු එන්නේ සුවඳට.
29: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
30: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
31: Down South in the morning.
32: Go International Expo 2026.
33: Motor Show,
34: Lifestyle Expo,
35: Construction Expo,
36: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
37: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
38: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද?
39: Go International Expo 2026.
40: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
41: Weekend Theater.
42: Theater. Divine Apura.

වලට බලාපොරොත්තු වලට මට හයියක් වෙන්න බැරි නම් හැමදාම මං කියන්නේ ඔය අස්සරට කඳුළු නම් මණික තවත හේතු ආන්න එපා මගෙන් මං ඈත් වෙන තරමට සැනසීම

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
1: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ 100ක්.
2: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදම් කඩවල.
1: මරදම් කඩවල යකඩ යන්නේ කඩ යකා නෙවෙයි. ඒ අර ගඹුරු කකා වතුර දුබී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදම් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
6: Agiles Food City Satyanti Adu Mamila Perelia Carrot kilogram ekak Velandapula mila rupiyal 480 ape mila rupiyal 350 Beetroot kilogram ekak Velandapula mila rupiyal 520 ape mila rupiyal 230 Mema mila ganan piradanun dimakin torowa wenas wi hakiya Mema dimana walanguwanne 2026 agosto 15 sita 17 dakwa toga awasan wen turu pamanai kondisi sahithai
7: Brand new unath registered unath 3-wheel ekak gannawa nam Asset Line Finance tamai. Liyakiya bili awamai. Warika pahasui. 3-wheel potata hadisi nayak unath ganna puluwan. Obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 011 14 700 yamatanna. Wasara 23 ka nobindunu vishwasaya.
8: We can see ata.
9: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත 2

0: back-to-back love songs.
1: මං ආසම හැන්දෑයාම එනකොට ඔයාව මගේ ළඟින්ම තියාගන්න. බිම් කලවර වැටෙනකම්ම නැවතුමක් නැතුව ඇවිදින්.

ආසයි ඔයාගේ පුංචි ලෝකෙ දේවල් මාත් එක්ක බෙදා ගන්නවට. මගේ උරේසට ඔළුවතිය, මගේ අයිතිය ඔයාගේ කරගෙන වෙලාව යවනවට. ඉතින් අපි ආයෙම හම්බෙමු.

ඔය මෙලෝකෙ කරන්න ආස හැම දේම කරන්න ආස හිතන ඕන තැන කැවිදින්න කොටින්ම කිව්වත් ඔයාගේ සතුට ගැන විතරක් හිතන්න මන්නේ ඔයා කාවිම ඔයාට අයියා කියලා හැමදාම.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හැම පොලිසියකම ප්‍රමාණවත් අවශ්‍ය දුරකථන ලබා දීලා තියෙන හැම රතවහනධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකථන කරන් යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. හැම නදාරියෙක් නඩුවක් ගත්තා නම් හැම ස්ථානයේදීම ගෙවන්න ආයේ පොලිස් ධාරියෙක් ඒ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් ධාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ ගෞරවී පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසාර ලකුණු ප්‍රමාවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලගේ කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ Thailand ට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට Thailand ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0781132777.
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ආදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

සුණු විසුණු කරන්න හිතනවා මට. ඔය හිනාව මතකෙට ගේන හැම දෙයක්ම. ඒත් ඊට පස්සේ සනසීමක් කොහෙන්ද මට? සනසීමක්.

මතක මතක් වෙනකොට ඔයාලඟට ආයෙන්න හිතුණත් ආයෙම එන්න බැරි තරමට ඔයා ඇතයි. අපි මොන කැවුන තැන්වලට මට ආයෙම යන්න බැරි තරමට මං අසරණයි. මුළු ජීවිතේම ඔයා කරගෙන හුස්ම ගත්ත මං

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික් රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.70455
2: සමහරු එන්නේ සද්ද අහලා.
3: තව සමහරු එන්නේ සුවඳට.
2: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
3: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
4: Down South in the morning.
3: Go International Expo 2026. 2026.
2: Motor Show.
3: Lifestyle Expo.
2: Construction Expo.
3: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
2: අගෝස්තු 14-15 උදේ 10 රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
3: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
5: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Madina. Rhino Premier Roofing Sheet. Petivistra Sandha. Dahatunai Anuhaya Amatana.
7: Weekend Seata.
8: Seata. Divaina Pura.

කියවෙන්න කියලා. මං ඉල්ලන්නෙත් නෑ මාව අතාරින්න එපා කියලා. මට ඕනේ එක්කම එක දෙයයි, ආදරෙන් පටන් ගත්ත අපි බැඳීමට.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBX රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
2: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
1: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
2: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
1: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
4: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු ආදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
5: අපිත් ඉන්නනේ ලංකාවේ මරදන් කඩවල.
4: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර නඹුරු කකා වතුර බිබි කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
8: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 011 14 700.
1: වීකෙන්ඩ් සියත
9: දිවයින පුරා

0: back-to-back love songs.
1: ඔය ලස්සනටම හිටියේ එදා මනමාලියක් වුණ දවසේ. මං දන්නවා මට බැරි වුණා. මල් පිරුණ එළුකු පුටුවේ මනමාලියා විදියට ඔයාට යහපැත්තෙන් ඉන්න. ඒ වගේම ඔයාටත් බැරි වුණා මාව විශ්වාස කරලා මාත් එක්ක එන්න. ඒත් දන්නවද මැනිකා, මොන දේ වුණත් ඒ දේ උනේ හොඳට. මොකද ඒකෙන් වැඩි උනේ අපි වෙනුවෙන් අපේ හිත්වල තියෙන ඉඩ.

0: සහ ප්‍රවෘත්තිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන් ලබා දීලා තියෙන හැම රතවහනධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන් කරා යන්න ඕන සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම නදාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න ආයේ පොලිස් දාරියෙක් මේ පහසුකම් නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපි පහසුකම් අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසාර ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින්
0: උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can see a

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකො අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකො.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච්
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තැඟි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
11: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගහන්නතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බටවත්ත බට real mapping experience එකකට නැල්වත්ත බට
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
18: සතුට රසගුණ මුසු වෙන කැමවල රස සුරකින
19: Kukufry RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
20: මුළු පවුලටම මගේ ගානටම ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550
22: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
23: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
25: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
26: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
27: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
28: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
29: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
28: මට link pass පංගුවෙන් හරි ගියා.
29: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
30: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි. 40 වසරක David Pieris විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter then rata pura vihidunu TPMC pradarshanagara saha

0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
0: Motor Show,
1: Lifestyle Expo,
0: Construction Expo,
1: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
3: Weekend Theater.
4: Theater. Divine Apurah.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can සියත

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
2: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
1: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
2: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
1: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
4: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක සරවෙලාම පැදල ඉවර කරපු හාදයා. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
5: අපිත් ඉන්නනේ ලංකාවේ මරදම් කඩවල.
4: මරදම් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර දුදී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදම් කඩවල යකඩ යව නැයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
8: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 will පොතට හදි සිනායක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can සියතා.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Satya tawassala hawasa dekata.
2: Theatre hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, mama Shenya. Foreign campus එකක ඉගෙනවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 492 3 27 77

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can සියත

0: ඉලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැහැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
3: කිරිපත්කඩ රන් කෙරුණා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
2: ඒ නිසා පින්වත්තුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
1: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
2: ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
1: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714151 151 ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.
1: වීකෙන්ඩ් සියත.
5: සියත දෙවයින පුරා.

0: أتى.
1: අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුව

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින් ආර

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

සුරුසැනක් වුවද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයෙන්ටද අමනුෂ්‍යයෙන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

මිනිසේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ගුණාභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතෙක ලිහා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී